0: Kata Pocket Money.
1: පහයි විනාඩි 37යි. මාෂිනිවාඩු කාලේ වුණාට අය දන්නවද අපේ පොඩ්ඩ සෑහෙන උනන්දුවෙන් තමයි පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක අහන්නේ.
2: අනිවාර්යයෙන්ම අපිට මැසේජස් ගොඩාක් එනවා. ඉතින් මේ මැසේජස් වලින් අද දවසේ අපි හතර දෙනෙක්ව තෝරගෙන ඉන්න අපේ පළවෙනි තරඟකාරයා මේ වෙලාවේ ලෑස්තිලා ඉන්න පොකට් මනි දිනන්න.
1: Good morning Vinuja.
3: Good morning.
1: Vinuja ගැන අපිට පොඩි විස්තරයක් කියන්නකො. Vinuja ඉස්කෝලේ යන්නේ කොහෙද? ඉස්කෝලේ කී පන්තියේද ඉන්නේ?
3: මම ඉස්කෝලේ යන්නේ හතේ විසු ජාතික පාසලට. එතකොට මේ මම ඉන්නේ හතවසරේ.
1: කවුද හොඳම යාළුවා?
3: හොඳම යාළුවා කෙනුත්.
1: හරියනම් කෙනුත්තත් ඔන්න පොකට් මනී ගැන කියන්න බලාපොරොත්තුෙන් අද ප්‍රශ්න හතරටම හරි උත්තර දෙන්න විනුජ පුතා ලෑස්ති. අපි ලෑස්ති එහෙනම් ප්‍රශ්න හතර අහන්න. දන්නවද පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් දිනා ගන්න පුළුවන්. එතනින් තමයි මේ ගේම් එක පටන් ගන්නෙ. හරිද?
3: හරි.
2: තප්පර 5ක් ඇතුළත හරියට උත්තර දෙන්නත් ඕන විනුජ. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉස්කෝල ඉතිහාස පොතෙන් තමයි විනුජ ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. හරිද?
3: හරි.
1: ලෝකයේ විශාලතම මුහුදු බොක්ක කියලා කියන්නේ බෙංගාල බොක්කට. ඉන්දියානු සාගරයේ උතුරු නැගෙනහිර කෙළවරේ තමයි බෙංගාල බොක්ක පිහිටලා තියෙන්නේ. ත්‍රිකෝණාකාර හැඩයක් තමයි මේ බොක්ක ගන්න. එතකොට ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය වගේ රටවල් වලට බලපාන කාලගුණික වෙනස්කම් ගොඩක් මේ බොක්ක හරහා තමයි ඇති වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තියෙන ශ්‍රී ලංකාවේ වරාය වන්නේ 1. කංකසන්තුරේ වරාය, 2. ත්‍රිකුණාමලේ වරාය.
2: හරි උත්තරේ තෝරලා විනුෂ රුපියල් 250ක් දිනා ගන්නකොට අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි දෙවැනි ප්‍රශ්නේ අපි හතලා තියෙන්නේ විනුජ. මෙන්න ප්‍රශ්නේ. ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පාපන්දු. කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මේ ක්‍රීඩාවේ අරමුණ වෙන්නේ පන්දුව ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝලයට ඇතුල් කර ලකුණු ලබා ගැනීම. අපි අහන්නේ පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කී දෙනෙක් ඉන්නවද? 1. 15යි, 2. 10යි.
2: විනුෂ හරි උත්තරේ පළවෙනි උත්තරේ ක්‍රීඩකින් 15යි. හරි විනුෂ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ විනුෂ. රසායන විද්‍යාවේදී බහුලව භාවිතා කරන දර්ශකයක් තමයි නිල් ලිට්මස් කඩදාසි. ද්‍රාවණයක් ආම්ලිකද නැත්නම් වාෂ්මිකද කියලා හඳුනගන්න මේකෙන් පුළුවන්. අම්ල ද්‍රාවණයකදී නිල් ලිට්මස් රතු වෙනවා. බාෂ්මික ද්‍රාවණයකදී නිල් පාටට පවතිනවා. මෙන්න ප්‍රශ්නේ. නිල් ලිට්මස් රතු පැහැයට හරවනු ලබන්නේ මේ අතරින් කුමක්ද? 1. පිරිසුදු ජලය, 2. දෙහි උෂ.
2: ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහපු ප්‍රශ්න තුනෙන් ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙද්දි විනුජාතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් විනුජ පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: සිංහලේ රාජාණ්ඩුව පාලනය කළ රජවරු 180කට වැඩි ගාණක් හිටියත් රැජිනියන් හිටියේ විංජ 4 දෙනෙක් විතරයි. ඉන් දෙදෙනෙක් අනුරාධපුර යුගයේත්, ඉතුරු දෙන්න පොළොන්නරු යුගයේත් රාජ්‍ය පාලනය කළා. මෙන්න අපේ ප්‍රශ්නය. ලංකාව පාලනය කරපු පළමු රැජිනිය කවුද? 1. ලීලාවතී රැජින, 2. අනුලා රැජින.
2: විනුෂ හරි උත්තරේ වෙන්න ඕනි අනුලා රජින. අතේ පොකට් මනී රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා.
1: එහෙම තමයි විනුෂ. සමහර දවස්වලට අපි දිනනවා, සමහර දවස්වලට අපි දිනන්න ටිකක් අපහසු වෙනවා. කමක් නැහැ, ආය දවසක අපි පොකට් මනී දිනන්න සම්බන්ධ වෙමු නේද?
2: විනුෂේ විදිහට උත්සාහ කරනවා ජයග්‍රහණය කරන්න. ඉතින් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවන්න කියලා මම මතක් කරනවා. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තර ටික එවන්න අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 2984 දැන්ම WhatsApp කරන්න.
0: සියපා පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අද ගැස්මට සියත සැන්ඩිවා මේ වා දත්මදිනෝද
1: ඒ
0: හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784
0: හෙට උදේ 8ට
5: අදම
3: සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455
4: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
1: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: සියත දිවයින පුරා

0: Money.
1: දන්නවද මාෂි, අපිට පුළුවන් ටිකක් අමාරුයි හැබැයි ලෝකෙ වටේම වැටක් බඳින්න පුළුවන්. චීන මහා ප්‍රාකාරය වගේ. හැබැයි දන්නවද වැඩේ කියන්නේ අපිට කාලේ වටේ නම් එහෙම වැටක් බඳින්න බෑ.
2: අනිවාර්යෙන්ම.
1: ඒකනේ කාලේ රන්නා සමානයි කියන්නේ නේ. හරි, ඉතින් කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන මේ පැයි අපි දෙවන අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි යනවා ගම්පහ පැත්තට. ඉන්න ලස්සන කටහඬක් තියෙන චූටි දුවෙක්. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
1: ආරාධ්‍ය දෙව්දු නේද? හා, හරි. ඉස්කෝලේ 7 පන්තියේ පුතා ඉගෙන ගන්නේ. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
1: දැන් ලෑස්තිද අද පොකට් මනී දිනන්න? කවුද ඉන්නේ මේ වෙලාවේ උදව් කරන්න පුතාට?
3: ආච්චි අම්මයි.
1: ආච්චි අම්මයි. හරි, කවුද පුතේ පවුලේ ඉන්නේ තව?
3: තාත්තයි නංගි.
1: තාත්තයි නංගි. නංගි තාම ඉස්කෝලේ යන්නේ
3: නැහැ. නෑ, මොන්ටිසෝරි.
1: දැන් නම් එයා දොයි ඇතිනේ.
3: ඊට
1: ලහන් ඉන්නවද? හරි, එහෙනම් ඔන්න හද ලෑස්ටි අක්කා පොකට් මනී දිනන්නනේ.
2: හරි ආරාධ්‍යයා, අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන ආවා. ඔයාට තියෙන තප්පර පහක් ඇතුළත එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරලා රුපියල් 5000ම දිනා ගන්න. එහෙනම් අපි යමුද පළවෙනි ප්‍රශ්නෙට.
1: ආරාධ්‍යයා, ඔන්න ඉතිහාසයේ පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. හොඳට අහගන්න ඕනේ. හරිද? හේන්ගොවිතැන ලංකාවේ ඉපැරණි ගැමි ආර්ථිකයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. හේන්ගොවිතැනේදී ඉඟුරු, ඉරිඟු, මෙනේරි, කුරක්කම් වගේ ධාන්‍ය වගේම එළවලු වර්ගත් වගා කරනවා. මෙන්න ප්‍රශ්නය. අලුතින් සකස් කළ හේනක් හඳුන්වන්නේ 1. ඇල් හේන, 2. නවදැලි හේන.
2: ආරාධ්‍ය හරි උත්තරේ තේරුවා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ගෘහස්ත ජන ක්‍රීඩා කියලා කියන්නේ ගෙදර ඇතුලේ වහලයක් යට අඩු ඉඩකදී සෙල්ලම් කරන පැරණි ජනප්‍රිය ක්‍රීඩාවලට. මේවා ශාරීරික සෞඛ්‍ය, මානසික විවේකය වගේම සමාජ සම්බන්ධතා වර්ධනය කරගන්න තවට උදව් කරනවා. මෙන්න අරද්‍ය ප්‍රශ්නය. මේ අතරින් ගෘහස්ත ජන ක්‍රීඩාවක් වන්නේ 1. ලී කෙලිය, 2. දොළොස් කෙලිය.
2: ආරාධ්‍ය අතේ මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. හරියටම තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ගෝලීය විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ ආරාධ්‍ය. මෙන්න ප්‍රශ්නය. දෛනික කාලගුණ තත්වයන් ගැන මහජනතාව දැනුවත් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. දරුණු කාලගුණක තත්වයන් සහ ස්වභාවික ආපදා ගැනත් කලින් අනතුරු හැඟවීම් නිකුත් කරන්නේත් මේ ආයතනයම තමයි. ශ්‍රී ලංකාවේ පළමු කාලගුණ නිරීක්ෂණ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ 19 වන ශතවර්ෂයේදී. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ කොහේද? 1. කොළඹ බෞද්ධාලෝක මාවතේ, 2. කොළඹ නව මාවතේ.
2: ආරාධ්‍ය ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙදි රුපියල් 1000ක් දිනාගෙන ඉන්නේ. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: මෙන්න ආරාධ්‍ය බෝනස් ප්‍රශ්නය. අවයවයක් කියන්නේ නිශ්චිත කාර්යයන් ඉටු කරන්න එකට එකතු වෙලා වැඩ කරන විශේෂිත පටක විශේෂයක්. මිනිස් සිරුර සංවිධානය වෙලා තියෙන්නේ සෛල, පටක, අවයව, අවයව පද්ධතියින් විදිහට. මිනිස් සිරුරේ අවයව 80කට වඩා පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර අවයවය කුමක්ද? 1. අක්මාව, 2. ආමාශය.
2: ආරාධ්‍යයා හරි උත්තරේ වෙන්න ඕනි අක්මාව. අතේ තිබ්බා රුපියල් 1000ක් පොකට් මනි. හැබැයි බෝනස් වශයෙන් උත්තරේ දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා.
1: කමක් නැහැ. අපි ආයේ දවසක උත්සාහ කරමු. මං හිතන්නේ අන්තිම ප්‍රශ්නේ පොඩ්ඩක් ආරද්ද කලබල වුණා නේද? ආයේ දවසක අපි උත්සාහ කරමු අනිවාර්යයෙන්ම. ජය වේවා. ජීවිතේ ජයග්‍රහණ කියලා කියන්නේ හැම වෙලාවෙම අපේ බලාපොරොත්තු ඉටු කරන්න අපිට හරියට උදව් වෙන අවියක් වගේ. ඔබට ජයග්‍රහණය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ජීවිතයේ අනාගතය ගැන ලොකු සැලසුමක් තියෙන්න ඕනේ. සැලසුමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් අද දවසේ පොඩි හරි දෙයක් කරනවා නම් මේ සැලසුම කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. දවස ගානේ පුංචි එක දෙයක් ඇති ඔබේ අනාගත හිනේ දිනන්න. ඉතින් ජීවිතේ දිනනකොට අපිට හැම දෙයකටම වගේ සල්ලි ඕනේනේ. හැබැයි ඉතුරුම් වලින් විතරක් බෑ ජීවිතේට අවශ්‍ය කරන හැම දෙයක්ම ඔබට ලබා දෙන්න. ඒ වෙනුවෙන් තමයි ආයෝජන තියෙන්නේ. ගොඩක් අය ආයෝජනය කරන්න බයයි. මොකද ආයෝජනය කළාම අතේ තියෙන මුදල් නැති වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒක වැරදි නෑ. මොකද හරි ක්‍රමවේදයක් නැතුව ආයෝජනය කරන්න ගියොත් සමහර වෙලාවට ඔබට මුදලත් කාලෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතු කියලා කියන්නේ ලෝකෙ තියෙන විශ්වසනීයම ආයෝජන වලින් එකක්. ඔන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් දැන් අවුරුදු 5ක කාලෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවස්ථාවක් දීලා තිනවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. 15%ක පොලියක් දෙනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් ඇයි බල බල ඉන්නේ? 13.19ට කතා කරලා සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ඔබත් අතේ තියෙන මුදලින් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. අපි ලෑස්ති වෙලාව මතක් කරන්න මාෂි. දැන් වෙලාව උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: හෙරොයින් සහ අයිස්තෝගයක් මාතරින් සෝකනේ. ජනපති මහනුවරට සරසවි ආචාර්යවරුන් දහසක් රටහැර යයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Asiata Pocket Money.
1: උදේ 6යි විනාඩි 6යි දැන් වෙලාව. වෙලාව කියන්නේ හරි වටිනවනේ.
2: අනිවාර්යෙන්.
1: වෙලාව තමයි ජීවිතේ හැමදේම තීරණය කරන්නේ. ඔන්න මේ පැයට අපි තව දෙන්නෙක්ට අවස්ථාව දෙනවා. එතකොට හතර දෙනෙක්ට පොඩ්ඩන්ට අපි අවස්ථාව දෙනවා පොකට් මනි චැලෙන්ජ් එක දිනන්න. දැන් දෙන්නෙක් ඒකට සහභාගී වුණා. ඔන්න තුන්වෙනියා. අපි යන්නේ පාන දුරේට. චෙතුමි, good morning.
3: Good morning.
1: චෙතුමි කොහෙද ඉස්කෝලේ යන්නේ? පාසල කියන්නේ බලන්න.
3: කොළඹ
1: සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 10 වසර ඉගෙන ගන්න අපේ දූ ලෑස්ටි දැන් පොකට් මනි අභියෝගේ දිනන්න නේද?
3: ඔව්.
2: හරි, ප්‍රශ්න හතරක් තියෙනවා චෙතුමි. තප්පර 5යි අපි එක ප්‍රශ්නයකට දෙන්නේ. ඔයා හරියට උත්තරේ තෝරුවොත් අපි රුපියල් 5000ක් වට දෙන්න ලෑස්ති. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න චෙතුමි, ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ ඉස්කෝලේ භූගෝල විද්‍යාව පාඩම බලලා. නිරිත දිග මෝසම් කාලයේ තමයි ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඉන්දියන් සාගරයෙන් hama එන තද සුළං මධ්‍යම කඳුකරේ ගැටිලා තද වැසි ඇති කරනවා. මේ වර්ෂාවේ නිරිත දිග ප්‍රදේශවලටත් කඳුකරයටත් වැඩිම වර්ෂාපතනයක් ලැබෙනවා. මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1. මැයි සිට සැප්තැම්බර් දක්වා, 2. නොවැම්බර් සිට ජනවාරි දක්වා.
3: එක උත්තරේ.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න චෙතුමි දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවැනි ප්‍රශ්නය විද්‍යාව පාඩමෙන් තමයි අපි දෙවන ප්‍රශ්නය හදලා තියෙන්නේ. වෛරසයක් කියන්නේ අන්වීක්ෂීය රෝගකාරකයක්. ඉතා කුඩා රෝගකාරකයක අංශුවක් වන මේවා ශරීරයේ ප්‍රතිශක්තිකරණයට හානි කරලා විවිධ බෝවන රෝග ඇති කරනවා. මෙන්න ප්‍රශ්නය. වෛරසය මගින් මිනිසාට වැළඳෙන රෝගයක් නොවන්නේ මින් කුමක්ද? 1. ක්ෂය රෝගය, 2. AIDS. එතකොට ක්ෂය රෝගේ වැළඳෙන්නේ බැක්ටීරියාවක් මගින්.
2: මේ වෙද්දී
1: ඇයෝ තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. මනමේ කියන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයක්. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ඉතා ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් තමයි මනමේ නාටකය. 1956 වසරේ පළමු වරට වේදිකාගත කළ මනමේ ශෛලීගත නාට්‍යයක්. අපි අහන්නේ මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව වන්නේ 1. උමග්ග ජාතකය, 2. චුල්ල දනුද්දර ජාතකය.
3: 2 උත්තරේ.
2: චෙතුමි ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි දිනාගෙන ඉන්න නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හා.
1: වතිකානු නගරයේ පිහිටලා තියෙන සිස්ටයින් දේවස්ථානයේ සිවිලිම ලෝකේ විශිෂ්ටතම කලා නිර්මාණයක්. බයිබල් කතා පදනම් වෙච්ච දැවැන්ත බිතුසිතුවම් මෙහි අන්තර්ගත වෙනවා. ඒ සිතුවම් අතර ආදම්ගේ මැවීම වගේ දැවැන්ත බයිබල් දර්ශනද ඇතුළත්. මෙන්න ප්‍රශ්නය. රෝමේ සිස්ටයින් දේව මන්දිරයේ සිවිලිමේ සිතුවම් ඇඳ ඇත්තේ කවුරුන්ද? 1. මයිකලාන්ජලෝ, 2. ලියනාඩෝ දා වින්චි.
3: එක උත්තරේ.
2: චෙතුමි ප්‍රශ්න හතරටම හරි උත්තර තේරුවා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
1: චෙතුමි දැන් උදව්වට කවුද ළඟ හිටියේ?
3: අම්මයි තාත්තයි හිටියා. ඒගොල්ලෝ එහෙම ලොකෝට උදව් කරේ නැහැ.
1: හරි, උදව් ගත්තත් කමක් නැහැ. ජයග්‍රහණය සඳහා නේද? එයාගේ උදව් ගන්නත් පුළුවන්. පොකට් මනි අභියෝගේ දිනන්න. ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලේ මොකද කළේ චෙතුමි? හරි, එතකොට ලොකු වෙද්දී කවුරු වෙන්නද ඔයාගේ බලාපොරොත්තුව?
3: ලෝය කෙනෙක් වෙන්න තමයි ආස.
1: හොඳ එහෙනම් හොඳ නීතිවේදිනියක් වෙන්න අවස්ථාව ලැබෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම සතුටුයි අද දවසේ ඔන්න රුපියල් 5000 මුලින්ම දිනාගත්තේ චෙතුමි. කොළඹ 7 සිරිමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ 7 වසරේ තමයි ඉගෙන ගන්නේ දුව. තිනුන ඔබටත් අවස්ථාව තියෙන මේ වගේ ජයග් ප්‍රහණයක් ලබා ගන්න නේද?
2: අනිවාර්යයෙන්ම. නම් එක මතක් කරන්න 0714 151 151 අපේ WhatsApp නම් එක. එවන්න අපිට મેસેජ් එකක්.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: හද ගැස්මට සියත
6: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
7: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
8: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
9: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
6: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
10: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
11: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
12: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
13: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවියේ.
14: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්‍රතියක මේ ආණ්ඩුවේ ඉන්නේ.
6: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
15: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
16: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
17: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
6: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
6: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.
9: 98.2 98.4
10: පන්නේවාගේ කමුකොකේ
11: ප්‍රේක්
10: නෑවාගේ
11: පති මුරේ
12: ස්පයිඩර් මචං
10: අද විතරයි සිකුරාදා
9: සියත දෙවයින පුරා

0: The Pocket Money.
1: විනාඩි 24යි ඔන්නට දවසේ අපි පොකට් මනි පොඩ තුදනෙක් එක්ක එකතු වෙලා ජයග්‍රහණය කළා. මෙන්න හතරවෙනියා ටිනේෂ් පුතා, ගුඩ් මෝනින්. හෝමාගමනේද ගෙවල්? මොකද්ද පුතාගේ පාසලේ නම?
2: කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාද.
1: දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ මොනවද කළේ? රයිට්. දැන් ලෑස්ටි අද දවසේ පොකට් මනි අභියෝගේ දිනා ගන්න නේද?
3: හරි, ප්‍රශ්න හතරක් අරගෙන ආවා ත්‍රිනේෂ් ඔයාට. ඔයාට තියෙන හරියට උත්තර දෙන්න. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ උන්න නිර්මාණය වෙලා තියෙන්නේ ත්‍රිනේෂ්. සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ අතීතයේ තොරතුරු සඳහා භාවිතා කරන ලද ලිඛිත කෘති. ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලට සිංහල, පාලි හා සංස්කෘත භාෂාවලින් ලියවුණු පොත්, ග්‍රන්ථ, කාව්‍ය අඩංගු වෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්නත් පුළුවන්. ඒවා දේශීය සහ විදේශීය කියලත් හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය වන්නේ 1. දීපවංශය, 2. මහාවංශය.
3: ත්‍රිනේෂ් හරිය උත්තරේ තේරුවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝලීය විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ හදලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. පෘථිවිය තමයි ජීවය තියෙන සෞර ග්‍රහ මණ්ඩලයේ එකම ග්‍රහලෝකය. ජලයෙන් වැඩි හරියක් ආවරණය වන නිසා නිල් ග්‍රහලෝක කියලත් හඳුන්වනවා. අපි අහන්නේ පෘථිවිය තමාක්ෂය වටා කැරකෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
3: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනේ තියෙනවා ත්‍රිනේෂ්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. තනි පද කියලා කියන්නේ වචන කිහිපයකින් හෝ වාක්‍යාංශයකින් කියන අදහස එක වචනයකින් කියන එක. උදාහරණයක් විදිහට කිව්වොත් අනුන් ගැන සිතන්නා කියන අදහසට පරාර්ථකාමී කියන තනි පදය යොදා ගන්නවා. අපි අහන්නේ ඇඳුම් මසන්නා යන පදයට ගැලපෙන තනි පදය වන්නේ 1. සන්නාලියා, 2. කරණවෑමියා.
3: ත්‍රිනේෂ් ප්‍රශ්න තුනකට උත්තර තෝරලා තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න තියෙන්නේ. ත්‍රිනේෂ් බෝනස් ප්‍රශ්නට උත්තරේ දුන්නොත් රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. අපි යමුද බෝනස් ප්‍රශ්නට.
1: නිදහස් අධ්‍යාපන පද්ධතියේ පියා විදිහට මෙතුමන්ව සලකනවා. 1940 දරුවන්ට ඉගෙන ගැනීම සඳහා මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරන්න මෙතුමා මුල් වුණා. ඒ වගේම ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වන්නේද මෙතුමා. අපි අහන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද? 1. CWW කන්නංගර, 2. DS සේනානායක.
3: ත්‍රිනේෂ් දනන් සූරිය ඔන්න අද දවසේ ප්‍රශ්න හතරටම උත්තර තෝරලා ඔයා රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්නවා.
1: දැන් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනේ ගැන කියන්න ඕනේ, හරිද? හරි, අන්න අද දවසට අපි පොඩ්ඩෝ 4 පොකට් මනේ දුන්නම ආශි වගේම දසිකුරාදනේ. අයිතින් අපි මුණගැහෙන්නේ සඳුදාට. හැබැයි තාම වැඩේ ඉවර නෑ. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි මමීස් පොකට් මනේ අද දිනන්නේ කවුද කියලා බලන්නත් ලෑස්ති. ඉතින් තරග කරන්න පුළුවන්, වගේම දිනන්න පුළුවන්, ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්නේ. එවිතරක් නෙවෙයි, ජීවිතයටත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ඔන්න අවුරුදු 5ක කාලෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හොඳ ඔෆර් එකක් හම්බ වෙනවා. අවුරුදු 5කට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් ගෙවනවා. 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් දරුවන්ගේ වැඩ කටයුතු වලට වගේම ගෙවල් දොරවල් වලට අවශ්‍ය කරන දේවල්, අනාගත හි

0: අහන මේ ඕනම දෙයකට විතරක් නෙවෙයි, සේරම තමන්ගේ යුතුකම් ටික ඉටු කරලා කාටවත් බරක් වෙන්නේ නැතුව හොඳ සැනසිරිදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්න හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලබල ඉන්න දෙයක් නැහැ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඕනේ 13:19ට. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හැම වෙලාවකම ඔබට උදව්වක් උපකාරයක් කරනවා ඔබේ අනාගතය දිනන්න. වෙලාව මතක් කරමු.
1: වෙලාව 6:30.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නෙපාලයට ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක්. සරසවි ආචාර්යවරුන් දහසක් රටහැරයයි. නීතිඥ සංගමෙන් ඉල්ලීමක්. ට්‍රම්ප් ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් කරයි.
0: දේශීය සියත. Local news on theatre. අනුග්‍රහය
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අද සිට ලබන 7 වනදා දක්වා දිවෙනට ඉහළින් සූර්යා මුදුන්වන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12:11ට සූර්යා ප්‍රදේශ කිහිපයකට ඉහළින් මුදුන්වන බවයි. කොකවිල්, නල්ලූර්, කොඩිකම්මම් සහ නගරකෝවිල් එම ප්‍රදේශ අතරට අයත්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළයා හැකි. නැගනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය, කිරිනොච්චිය, මුලතිය, වම්නියව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් උණුසුම ඉහළ යනු ඇති. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. වියලි කාලුකුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියලි කාලුකුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ඊයේ මහනුවරට පැමිණි අවස්ථාවේදී පෙරහර නැරඹීමට පැමිණ සිටි ජනතාව සමග ජනාධිපතිවරයා කතාබහකද නිරත වුණා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දිවා පෙරහර අද දහවල් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර අස්කිරි ගෙඩිගේ විහාරයෙන් පිටත්වන්නේ 5:18 යෙදෙන සුබ මොහොතෙන්. සවස 4:01 පෙරහර ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි. අනතුරුව මෙවර පෙරහර සාර්ථකව අවසන් කළ බවට වන සන්දේශය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දෙන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගතයල සඳහන් කළේ.
2: ගෙඩිගේ විහාරයේ තැන්පත් කොට තබන පෙරහැර කරඬුව, පෙරහැරින් වඩම්මා, සිව් මහදේවාල පෙරහැර කැටුව වඩම්මා, මාලිගා චතුරස්‍රය වටා ගමන් කොට ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ගෙවදීමෙන් මෙවර ඇසර මංගල්‍යය නිමා වෙනවා. ඒ වගේම දවල් පෙරහැර අවසන් වූවා වහාම පෙරහැර සාර්ථකව පැවැත් වූ වගට සඳහන් පෙරහැර සංදේශය අධිකරු ධනාධිපතිතුමන් වෙත බාර දීමේ උත්සවය ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත වෙනවා.
1: අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසඳලීමේ පද්ධතියට ගරු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රාජ්‍ය සියලු අංශ ඇතුළු අදාළ සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කර සිටිනවා. අව්‍යාජ ගැටලුවක් මතුවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය මගින් ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටි ඔස්සේ ආමන්ත්‍රණය කරන ලෙසයි සංගමය ඉල්ලීමක් කළේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිපත්තිමය පදනමක් මත විරුද්ධ වන බවයි. ඒ ඉන් අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා අයිතිවාසිකම් සහ යහපත සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව සඳහන් කරමින් සංගමයේ පැවසුවේ කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් ඉන් ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අගවිනිසුරුවරයා බවට නිරීක්ෂණය වන බවයි. ලබන දෙසැම්බර් පළමුවනදායින් අවසන් වීමට නියමිත අගවිනිසුරුවරයාගේ දොරකාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙනෙන බවට මතයක් පවතින බවයි නීතිඥ සංගමය සඳහන් කළේ. මෑත කාලයේදී වත්මන් අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අතරතුර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ චෝදනා ඉදිරිපත් වන බව නීතිඥ සංගමය පැවසුවා. සංගමය සඳහන් කළේ තමන්ද කිසිදු පදනමක් නොමැති ප්‍රහාරවලට ලක්ව ඇති බවයි. අධිකරණයද නීත්‍යානුකූල විමර්ශනයට සහ වගවීමට යටත්ව පැවති යුතු බව නිවේදනයේ සඳහන්. නඩු තීන්දු, විනිසුරුවන්ගේ හැසිරීම සහ යුක්තිය පසඳලීම සාධාරණ කරුණු මත පදනම්ව සහ වගකීම් සහගතව විවේචනයට ලක් කළ හැකි බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ. සංගමය පෙන්වා දෙන්නේ අගවිනිසුරුවරයා ඇතුළු ඕනෑම විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් විශ්වාසනීය කරුණු හෝ චෝදනා මතුවන්නේ නම් ඒවා පවතින ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි ඔස්සේ විමර්ශනය කළ යුතු බවයි. විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවද නීතිඥ සංගමය සඳහන් කළා. පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිදීම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීමටත් අධිකරණ ක්‍රියාවලිය සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාවට බලපෑම් ඇතිවීමට ඉඩ පවතින බව නීතිඥ සංගමය පැවසුවා. විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ බෙදීමක් ඇති නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥානසේකරම් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. සෞඛ්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කණ්ඩායමක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ පසුගිය 24 වනදා රැසූ අමාත්‍ය මණ්ඩලයේදී සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කරනු ඇත. මෙම තීරණය ශ්‍රේණී වෛද්‍යවරුන්ටද වාසිදායක තත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්වරයා සඳහන් කළේ.
3: බෙදීමක් ඇතිවෙන්න හේතුවක් නැහැ. මොකද දැන් ඇත්ත තත්ත්වය ගත්තොත් දැන් විශේෂඥ වෛද්‍යවරු වෙනම සේවාවක් හැටිය වෙන් වෙලා ගියාට පස්සේ සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ටත් ඒගොල්ලෝගේ කැරිය පාත්වයක හදාගෙන ඉහළට එන්න මෙතකන් අපි හිටපෙක ඒගොල්ලට බාධාවක් හැටියට තියෙන්න පුළුවන්. දැන් අපි වෙන් වෙලා විශේෂඥ වෛද්‍යවරු වෙන් වෙලා ගියාම සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ටත් ඒගොල්ලෝගේ කැරිය පාත්වයක හදාගෙන තවත් ඉහළට යන්න තවත් එතන ප්ලස් පොයින්ට් එක වෙනම සේවා කාණ්ඩයට විශ්‍රාම වයසට කිසිම අදාළතාවයක් නැහැ. ඒක ගැන විශේෂඥ වෛද්‍යවරුන් සංගමයේද මේකට අපි කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. මේකට ඒක අදාළ නැහැ.
1: මේ අතර රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතු වල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවයි. මේ හේතුවෙන් දුම්රිය සේවයේ විශ්වාසනීයත්වය, මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අවධානමට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. නව චක්‍රලේඛයට අනුව දුම්රිය සාමාන්‍යධිකාරිවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබා දීමට හැකි. දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුන් චමර සඳහන් කළේ.
4: ඉගෙන දෙකටම කියන්නේ මොහු මේ සම්බන්ධයෙන් කිසිම දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. අවම වශයෙන් මොහු මේ සම්බන්ධයෙන් සොයා බලලවක්වත් නැහැ. මේ අවම වශයෙන් දුම්රිය ප්‍රමාදිනු දුම්රිය කාර්මික ශෝධ ජෝෂක ලක් වුණොත් තීරු දේවල් තොරතුරු ඔක්කොම ලබා ගන්න සමාජ මාධ්‍ය රට.
1: මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දහසක් පමණ රට හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මේ බව සඳහන් කළේ සිත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
5: විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයට තාමත් නිසි විසඳුමක් නොමැති බවට ඔබතුමන්ලා දිගින් දිගටම චෝදනා කරනවා. මේ තත්ත්වය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මතු ඇති තත්ත්වය මොන වගේද?
6: අපි දන්නවා 2014 වසරේදී වසරකට ශිෂ්‍යයින් බඳවා ගත්තා 25,000ක් වගේ. නමුත් දැන් 2025 වෙනකොට වසරකට ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගන්නවා 75,000ක් වගේ. නමුත් 2025 හිටපු 5,000කට ආසන්න ආචාර්යවරු ප්‍රමාණයම තමයි මේ වෙනකොටත් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙනුත් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වලින් ආචාර්යවරු හැර ගිහිල්ලා. ඒ කියන්නේ 2014 වසරේ 5,800ක් 6,000ක් වගේ හිටපු අයගෙන් 1,000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට විශ්වවිද්‍යාල හැර ගිහින් තියෙන. ඒ කියන්නේ 5,000 හකටත් අඩු ප්‍රමාණයකට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ගණනය කරන්නේ ශිෂ්‍ය අනුපාතය 90. දැන් 2014-15 වගේ කියන්නේ එක ආචාර්යවරයෙක් ශිෂ්‍යයින් 15ක් කියන අනුපාතය තිබ්බට දැන් මේ වෙනකොට 1:26ක් දක්වා මේ අනුපාතය ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක පැත්තකින් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක භාවය බරපතල විදිහට කඩා වැටිලා තියෙනවා.
5: සංවර්ධිත රටවල මේ ආචාර්යවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අනුපාතය පවත්වගෙන යන්නේ කොහොමද?
6: දියුණු රටවල් ගත්තොත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ අනුපාතය 1:3 සිට 1:7 දක්වා වගේ ප්‍රමාණයක තියෙන්නේ. එතකොට මේක තවදුරටත් මේ විදිහට මේ පද්ධතිය දුවන්න බෑ.
5: දැනට ආචාර්යවරුන් කොපමණ ප්‍රමාණයක හිඟයක් තියෙනවද?
6: විශ්වවිද්‍යාල පද්ධතියේ සාමාන්‍යයෙන් අපි මේ වෙනකොට සිටිය යුතු ආචාර්යවරු ප්‍රමාණය 12,000ක් වගේ දැනට මේ තියෙන ශිෂ්‍ය ප්‍රමාණය 90. නමුත් අනුමත කාඩර්ස් ප්‍රමාණය තියෙන්නේ 8,000ක් වගේ. ඒකෙනුත් පහුගිය වසර කිහිපය තුළ, ඒ කියන්නේ 2022 සිට 25 දක්වා කාලය තුළ හිටපු 5,800ක් 6,000ක් වගේ ආචාර්යවරුන්ගෙනුත් තව 1,000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල හැර ගිහින් තියෙනවා. ඒක මේ වෙනකොටත් නැවතිලා නැහැ.
5: අධ්‍යාපනය සඳහා දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක මුදලක් වෙන් කළ යුතු බවට කලක සිට තිබූ ඉල්ලීමක්. ඒ ඉල්ලීමට වත්මන් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් තියෙනවද?
6: ඒක මං හිතන්නේ අග්‍රාමාත්‍යවරිය එතන මුල් පෙළේම අපිත් එක්ක හිටපු කෙනෙක්. මේ 106 අපි ඉල්ලුවේ ඇයි කියන ප්‍රශ්නේ තුමිය හොඳටම දන්නවා. මේ වෙනතුරුත් ඒ පිළිබඳ පැහැදිලි උවමනාවක් ආණ්ඩුවට තියෙනයි කියන එක අපිට පේන්නේ නැහැ. දැන් වසර දෙකක් ගිහිල්ලා ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අඩුම ගානේ GDP එකෙන් 3%-2% මට්ටමටවත් ගේන්න. Inside story.
1: නිවාස වහල මත සූර්ය පැනල සවිකරන පුද්ගලයින් සඳහා බදු සහන ලබා දිය යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික පවසුවේ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.
7: ඒ නිසා අපි රජයට යෝජනා කරනවා වහාම මේ සඳහා තියෙන බදු ඉවත් කරන්න කියලා. ඒ වගේම ණය ක්‍රම ඇති කරන්න මේ සඳහා පහසු ක්‍රමයකට හෝ ඔලී රහිත ණය වාරික ක්‍රම මේ සඳහා දියත් කරන්න ඕනේ. නැත්තම් මේකත් මාපියාවක් හැටියට තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා මේ විදියට තිබ්බොත් ඩීසල් මාපියාව නැවත රජ කරවනවා. ඒ නිසා කොමිසමට අපි වහාම කියනවා රජයට බලපෑම් කරන්න, රජයට උපදෙස් දෙන්න, මේ සඳහා අමතර 146ක විතර බදු තියෙනවා. මේ බදු දෙන්න.
1: ආණ්ඩුව අසත්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ජන හමුවකට එක්වමින්.
8: ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා ඒ වගේ මේ කියන දේත් මේ රජය පිළිගන්නවා. සාමාන්‍ය වශයෙන් අපේ රටේ සාමාන්‍ය වශයෙන් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්නට රුපියල් 17,300ක් තිබ්බහම ඇතිලු. ඒක හරිද? මේ වර්තමාන රජයේ ප්‍රතිපත්තිය පදනම් වෙලා තියන්නේ ඔය වගේ සත්‍යවාදී නොවන, යථාර්ථවාදී නොවන බොරු සංඛ්‍යාලේඛන තුල. ඇත්ත වශයෙන් මේ රජයේ පදනම් වෙලා තිබෙන්නේ බොරුව තුල, අසත්‍ය තුල.
1: අමාත්‍යවරුන් හරහා රැකියා ලබා දීම සිදු නොවන බවයි අමාත්‍ය කේඩි ලාල්කාන්ත සඳහන් කළේ.
9: ආණ්ඩුව හොඳයි, හොඳ ප්‍රතිපත්ති තීරණ ගන්නෝ. ආණ්ඩුව හොඳයි, මුදල් වෙන් කරනෝ. ඒ වෙන් කර මුදලට වැඩේ වෙන්නේ නැත්තේ කොතනද? කොහෙද? රජය. අද මේ රටේ හදාගන්න තියෙන දැන් වෙනකොට රජය ජනතාවත් හදාගන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒව හැදී අරව හැදී හැදී එනකොට තමයි මිනිස්සු රජයට බනිනවන්නේ. දැන් ඉස්කෝල කොච්චර දිනවද? ඉංග්‍රීසි කුරුර නැහැ කියනවා, ගණිත කුරුර නැහැ කියනවා නේ. දැන් බඳව ගන්නවා, බඳව ගන්නවා, බඳව ගන්නවා. විකට බඳව ගන්නවා. සාධාරණ විදිහට බඳව ගන්නවා. අපි වහම් වෙන කවුරුත් දෙන්නේ නැහැ ජොබ් එකක් දාන්න කියලා කියන්නේ. අර දෙපාර්තමේන්තුවේ ජොබ් එක දාන්න, මේකට දාන්න, මේකට දාන්න කියන කවුරුත් දෙන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ. එන්නත් එපා. ඇයි ඔයගොල්ලෝ තන් දෙදුන්නේ මේවා වෙනස් කරපළා කියලා නේ? ඇමතියගේ ලියුමට ඒවා වෙනස් කරපළා කියලා නේ දුන්නේ. දැන් අපි ළඟට ඇවිල්ලා හරියන්නේ ජොබ් ඉල්ලගෙන.
1: නේපාලයට බලපෑ හදිසි ජල කෙලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මතයි. එම මූල්‍යාධාරය මගින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන සහ මානුෂීය ආධාර ලබා දෙනු ඇති. මේ අතර නේපාලයේ ජල කෙලීම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නේපාලයේ පමණක් පුද්ගලින් 900ක් අතුරුදන් වී ඇති බවයි. මෙවන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 389ක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔන්ටාරියෝ විලෙහි නම ඇමරිකානු විල ලෙස වෙනස් කිරීම සඳහා විධායක නියෝගයකටත් සන්තබා තිබෙනවා. ඔන්ටාරියෝ විල යනු ඇමරිකාව සහ කැනඩාව අතර පිහිටි ප්‍රධාන විල් පහෙන් එකක්. එහි නම ඇමරිකානු විල ලෙස වෙනස් කරන ලෙස ට්‍රම්ප් නියෝග කර ඇති ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවටයි. දින 30ක් ඇතුළත ඇමරිකාවේ නිල භූගෝලීය නාමලේඛනයේ නම යාවත්කාලීන කිරීමට නියෝග කෙරුණා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඇමරිකාව විසින් කැනේඩියානු භාණ්ඩ සඳහා නවතීරු බදු පැනවීමත් ඊට ප්‍රතිචාර ලෙස කැනඩාව ලබන මාසයේ ප්‍රතිතීරු බදු පැනවීමට සූදානම් වීමත් සමගයි. එහෙත් මෙම නම වෙනස් කිරීමේ නියෝගය පිළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැනඩාව ප්‍රකාශ කර තිබෙනවා. කැනේඩියානු අග්‍රමාත්‍ය මාර්ක් කර්නි පැවසුවේ ඔන්ටාරියෝ විල යන නමට වසර 400කට වැඩි ඉතිහාසයක් ඇති බවයි. මෙම විල වර්තමානයේ මෙන්ම සදාකාලිකව ඔන්ටාරියෝ විල ලෙස හඳුන්වන බවයි ඔහු පැවසුවේ. ඩෑමන් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරජ් අධියරේ පිරිමිහෙල්ල විසිකිරීමේ සව්වේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් දිනා ගනු ලැබුවා. එහිදී රුමේෂ් තරංග දැක් වූ දක්ෂතාවය මීටර 92.07ක්. තරගාවලිය පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේදී. යලි සිරස්තල. නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක්. සරසවි ආචාර්යවරුන් දහසක් රටහැරයයි. නිතිඥ සංගමෙන් ඉල්ලීමක්. ට්‍රම්ප් ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් කරයි. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් රැඳී සිටින්න පෑන් පේපුවත් සමක.
10: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town. ලංකාවේ මියසික් ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් විදිහ වැඩ ගොඩක් කරපු ජිප්සිස් බෑන්ඩ් එක අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා.
1: යාලයේ නෝනට චුට්ටක් බයයි නේද?
2: චුට්ටක් නෙවෙයි සමහරවල් ගොඩක් බයයි. ඔක තමයි සත්‍යය. අපි දන්නවා මාත් අපි මේ ලෝකේ හැරෙට තැන් වල ට්‍රැවල් වලට ගිහිල්ලා තියෙනවා. ගොඩක් අය චුට්ටක් බය නෝනට. කැනඩාවෙන් දීලා ඇත්තටම තමයි ඉතිහාසය ආවේ. මොකක් හරි වෙනස් විදිහේ ගීතයක් කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. ඒකේ ලිරික්ස් වී මෙලඩි ඔක්කොම මාමන්ත්‍රණය කරන එකේ. පසන් ලියන ගේ තමයි රෙඩ් ෆොක්ස් ස්ටුඩියෝ එකේ තමයි ට්‍රැක් කරේ. සෙන් කරේ මාෂනාලි.
3: ඔය එකේ චුට්ටක් මං බය නැති වුණාට නෝනට චුට්ටක් බයයි.
0: ලංකාවේ ගොඩක් සිංගර්ස්ලාගේ නම් සෝන් එකේ දෙනවා. කාගේද ඒ අයිඩියා එක?
2: ඒ අදහසක් අතර මටම තමයි ආවේ. ස්ට්‍රින් අපේ ආදිලා කොනල නම් ටික ටික අපි දැම්මා. දැන් තමයි අපි කතා කරලා තියන්නේ පොඩ්ඩක් බය එකට අප්සෙට්. ගොඩක් බය කියලා දැම්ම නම් තමයි හොඳ කියලා.
1: මියුසික් වීඩියෝ එකක් එනවද? කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
2: වීඩියෝ වලයි අවුට් වෙන්නේ තව දවස් 10ක් පස්සට තියයි මම හිතන්නේ. සීසන් එක සෙට් වෙගෙන ඉන්නේ දැන් අවගෝස්තු, ඔක්තෝබර් මාසේ, සැප්තැම්බර් මාසේ නම් ඉතින් ටිකක් බිස්සී පැත්තකට තමයි
3: හැරෙන්නේ.
0: Talk of the Town. Bollywood වල action hero Salman Khan ගේ අලුත්ම movie එකක් ගැන fans අතර ආයෙම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
1: ඒ තමයි The Monster. මුලින් SVC 63 කියන title එකෙන් තමයි මේ film එක තිබ්බේ. හැබැයි දැන් The Monster කියන නම එයාලා officially announce කරලා තියෙනවා.
0: Film එකේ Salman Khan එක heroin විදිහට ඉන්නේ. අපි කවුරුත් දන්නේ නයනතාරා.
1: මේ film එක ගැන අලුතින් කතාබහ වෙන්න හේතුව තමයි film එකේ music කරන්න Vishal Mishra එකතු වුණු එක.
0: ඒ වගේම Salman Khan මේ film එක වෙනුවෙන් තමන්ගේ බර කිලෝ 16ක් අඩු කරගත්ත කියලා තමයි Bollywood පෙත්තෙන් අපි
3: Talk of the Town.
4: හද ගැස්මට සියත
5: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.

0: පැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: යාගේ නම සීතා.
3: සීතා!
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
4: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට
5: පුරා 98.2 98.4
6: පාන්නේවගේ කමුකොකේ
7: ප්‍රේක්
6: නෑවගේ
7: පතිමුරේ
8: ස්පයින මචං
9: අද විතරයි සිකුරාදා
10: සීතා දෙවයින පුරා
11: මාෂි දවස් දෙකක් සතියෙ මැද්ද නිවාඩුවක් කටුනහම ගොඩක් අය සිකුරාදටත් නිවාඩු දානවා. හැබැයි අපි එහෙම නැහැ. පොකට් මනී බෙදලා දැන් ලෑස්ති මමීස් පොකට් මනී සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න.
12: අද මමීස් පොකට් මනී සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මහනුවරෙන් උදේෂිකා රත්නායක. Good morning උදේෂිකා.
13: Morning මාෂි.
11: උදේෂිකා අපි කැමති ටිකක් ඔයාගෙන දැනගන්න. ඔයා ජොබ් එකක් කරනවද උදේෂිකා?
13: ඔව්.
11: මොන වගේ ෆීල්ඩ් එකකද ඔයා ඉන්නේ?
13: මම මේ දවස්වල අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් කියන විසා කන්සල්ටේෂන්. කියන්නේ ස්ටුඩන්ට් විසා කන්සල්ටේෂන් තමයි කරන්නේ.
11: Right. අද මමීස් පොකට් මනි සෙග්මන්ට් එක දිනන්න ලෑස්ති උදේෂිකා රත්නායක මහනුවරින්.
14: මමීස් පොකට් මනි.
12: උදේෂිකා මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නට හරියට උත්තරේ තෝරන ඔයාලට අපි දෙනවා රුපියල් 250.
11: උදේෂිකා සාමාන්‍යයෙන් බිත්තර කනකොට සමහර අය ඒකේ සුදු මඳේ විතරයි කන්නේ. සමහරු බැදලා විතරයි බිත්තර කන්නේ. ඔයා කොහොමද වැඩිපුරම බිත්තර කන්න කැමති? බිත්තරේක කොටස් දෙකක් තියෙනවා උදේෂිකා. සුදු මදයයි කහ මදයයි. හැබැයි ඒකේ පෝෂණ ගුණ දෙකක්. සාමාන්‍යයෙන් බිත්තරේක 30% විතර තියෙන්නේ කහ මදය. බිත්තර කහ මදේ සාමාන්‍යයෙන් විටමින්, ඛනිජ ලවණ වගේම ශරීරයට ඕන කරන මේදයක් තියෙනවා. ඇස්පෙනීම වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් වෙන විටමින් වර්ගත් කහ මදේ ඇතුළත් වෙනවා. මෙන්න උදේෂිකා ප්‍රශ්නේ. බිත්තර කහ මදයක වැඩිපුරම ඇතුළත් වන විටමිනය වන්නේ 1. විටමින් B 2. විටමින් A.
12: උදේශික ඔයාගේ උත්තරේ හරි. රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
11: බින්දු ඉඳන් පටන් අරගෙන මුළු ලෝකෙම නමක් තියපු හැමෝම දන්න ඇමරිකානුවෙක් ගැන තමයි උදේශිකා අපේ දෙවන ප්‍රශ්නය. 1946 ඇමරිකාවේ නිව්යෝක් නගරේ ළමයි 5 දෙනෙක් ඉන්න පවුලක 4 වැනිය විදිහට ඔහු උපත ලබනවා. අවුරුදු 13 හමුදා පාසලකට ගිහින් පස්සේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව ගැන උපාධියකුත් ගන්නවා. 1968 තමන්ගේ තාත්තගේ බිස්නස් එකට ජොයින් වෙලා පස්සේ කාලෙක නිව්යෝක් වල ලොකු ප්‍රොපර්ටි බිස්නස් එකක් වෙනකන් ඒක එයා දියුණුත් කරනවා. 2004 අවුරුද්දේදී NBC TV channel එකේ The Apprentice කියන TV program එකේ ප්‍රධාන නිවේදකයා වෙලා You are fired කියන පුංචි වාක්‍ය කෑල්ල නිසා මුළු ලෝකෙ පුරාම ඔහු ජනප්‍රියත් වුණා. මෙන්න ප්‍රශ්නේ. ව්‍යාපාර ලෝකෙ ඇතුලේ විතරක් නෙවෙයි අද මුළු ලෝකෙම තමන්ගේ නම අංක 1ට ගෙනාපු මේ ඇමරිකානුවා කවුද? 1. රිචඩ් බ්‍රැන්සන්. 2. ඩොනල්ඩ් ට්‍රම්ප්.
13: Donald Trump.
12: උදේශිකා දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙනවා. මේ වෙද්දි අතේ රුපියල් 500ක් තියෙනවා. තව ප්‍රශ්න දෙකක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
11: ට්‍රැවල් කරන්න රටකට ගියාට ජොබ් එකක් ඩිග්‍රී එකක් කරන්න රටකට යන්න ලේසි නෑ නේද උදේශිකා? ෆොරින් රෙක්‍රූට්මන්ට් වගේම ස්ටුඩන්ට්ස්ලට ෆොරින් යුනිවර්සිටීස් වලට යන්න උදව් කරන ඔයා වෙනුවෙන් අපි හිතුවා මේ ප්‍රශ්නේ තෝරගන්න. සාමාන්‍යයෙන් පිටරටක කැම්පස් එකක ඉගෙන ගන්න යන කෙනෙක්ගෙන් එයා ඇත්තටම යන්නේ ඉගෙන ගන්නද කියලා ඒ රටවල් හොයනවා. එතකොට කෝස් ෆී එක, කොස්ට් ඔෆ් ලිවින් එක දරා ගන්න පුළුවන්ද කියලාත් බලනවා. අනිත් දේ තමයි ඇප්ලිකන්ට්ගේ ඩොකියුමන්ට්ස් වගේම එයා දෙන තොරතුරුත් හරිද කියලා හොඳින්ම බලනවා. වීසා ඉන්ටර්විව් එකේදී සමහර වෙලාවට අහනවා, ඇයි මේ රටේ මේ කෝස් එකම තෝරගත්තේ? කෝස් එක ඉවර වුණාම ඔයා මොකද කරන්නේ වගේ ප්‍රශ්න වීසා ඔෆිසර්ස්ලා අහනවා. මෙන්න ප්‍රශ්නය. විදේශ රටක ඉගෙන ගන්න යන කෙනෙක්ට ඒ සඳහා ලැබෙන අවසර පත්‍රය වන්නේ 1. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් පාස්, 2. ස්ටුඩන්ට් වීසා.
12: උදේශිකා ප්‍රශ්න තුනකට ඔයා මේ වෙද්දි උත්තර තෝරලා රුපියල් 1000ක් අතර අරගෙන තියෙන. දැන් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය 1005 ගුණයක් වෙනකම් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
13: ඔව් තෝරගන්න.
11: උදේශිකා අපිට දවසක් කියන්නේ පැය 24යි. හැබැයි අභ්‍යවකාශයේ තියෙන සමහර ග්‍රහලෝකවල දවසක් අපේ අවුරුද්දකටත් වඩා දිගයි කිව්වොත් සමහර වෙලාවට අපිට විශ්වාස කරන්නත් බෑනේ නේද? පෘථුවිය Tamange අක්ෂය වටා එක්වරක් භ්‍රමණය වෙන්න පැය 24ක් ගන්නවා. හැබැයි බ්‍රහස්පති නම් Tamange අක්ෂය වටා ඉතා වේගෙන් භ්‍රමණය වෙන හින්දා එහෙ එක දවසක් කියන්නේ අපේ පැය 10කටත් අඩුයි. ඒත් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ එක ග්‍රහලෝකයක් තියෙනවා. එක පාරක් Taman වටේ භ්‍රමණය වෙන්න පෘථුවියේ දින 225ක් විතර ගත කරනවා. මෙන්න ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලයේ තම අක්ෂය වටා සෙමින්ම භ්‍රමණය වන ග්‍රහලෝකය වන්නේ 1. අඟහරු, 2. සිකුරු.
13: අඟහරු.
11: සිකුරු ග්‍රහය තමයි උදේශිකා හෙමින්ම තමන්ගේ අක්ෂය වටා ගමන් කරන ග්‍රහලෝකය වන්නේ. කමක් නැහැ, ප්‍රශ්න තුනකට හරි උත්තර දීලා හොඳ උත්සාහයක් ගත්තා. මොකද හිතෙන්නේ?
13: බොහොම
12: ස්තුති උදේශිකා අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
11: සතියේ දවස් පහක් පොකට් මනි බෙදලා අද සිකුරාදා. අපි වැඩට ඉවර වෙන්න යන්නේ.
12: හැබැයි නිෂාන්, අපිට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන මතක් කරන්න තියෙනව නේද?
11: ඔව් මාෂි. දැන් අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සපල පොලියක් එක්ක.
12: නිෂාන්, FD එකක් දානවා නම් රිස්ක් එක හරිම අඩුයි නේද?
11: ලෝකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් අතරින් රිස්ක් එක අඩුම FDs වල. ඉතින් ආය බල බලින දෙයක් නෑ. 13.19ට කතා කරලා විස්තර අහගන්න. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න. ඔබේ අනාගත හීනය ගැන ඒගොල්ලන්ට කියන්න. එතකොට ඔබට ගැළපෙන මූල්‍ය සැලසුම ඒගොල්ලෝ ඔබට හරියට කොලේක අඳින චිත්‍රයක් වගේ ඇඳලා පෙන්නනවා.
12: අලුත් සතියක මුණ ගැහෙනකන් අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපිට මැසේජ් එකකුත් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට. අදට ගිහින් එන්න. මම මාෂි.
11: රටම දන්න රේඩියෝ ඩබල තව ටිකකින් මෙතනට එනවනේ. අපිට යන්න වෙලාව හරි. මම නිෂාන්.
12: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: 2142 ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.14 සියත

අදත් වැඩ නේද? ඒ කියන්නේ අපි නිර්මාණශීලී මිනිසුන් නොවන බව කරුණාවෙන් සලකන්න. මොකද හොඳ හොඳ නිර්මාණශීලී මිනිසුන් අද දවසේ හොඳ හොඳ නිවාඩු අරගෙන ඇත. හතයි විනාඩියකයි. Good morning. අද Friday.

0: දරුවන්ගේ උණවලිප්පුව ගැන ඔබ දැනගත යුතුම කරුණු මොනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවට උණ හැදුනහම බය වෙන ප්‍රධානතම කාරණාවක් තමයි දරුවට උණවලිප්පුව හැදෙයිද කියලා. මුලින්ම කියන්න ඕනේ උණවලිප්පුව කියන්නේ සෑම දරුවෙකුටම හැදෙන රෝගයක් නෙමෙයි. මාස 6ත් අවුරුදු 6ත් අතර වයස් සීමාව තුළදී තමයි උණවලිප්පුව සාමාන්‍යයෙන් දරුවන්ට හැදෙන්නේ. උණ හැදිලා පළමු පැය 24 ඇතුළත තමයි සාමාන්‍ය උණවලිප්පුව දරුවන්ට හැදෙන්නේ. විනාඩියත් විනාඩි 5ත් අතර කාල සීමාවකදී උණවලිප්පුව ඉවෙම ඇරිලා යනවා. මුළු ඇඟම දරදඬු වීම, මුළු ඇඟම වෙවුලා යාම, ඇස් උඩ ගිහිල්ලා කළු ඉඟිරියාව යටට යාමත් දරුවගේ මුව තුළින් කේටය ස්‍රාවී වීමත් තමයි මේ අවස්ථාවේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ. මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයට පත් වෙන්න එපා. දරුවා වම් ඇලයට හරවා ඇල් මැරුණු ජලයෙන් හොඳින් තෙමන්න. මුව තුළට හැඳි වැනි ද්‍රව්‍යයන් උබන්න එපා. පළමුවර උණවලිප්පුව හැදුණු දරුවෙකුත්, ඒවගේම විනාඩි 5ට වඩා උණවලිප්පු තත්ත්වයේ තිබෙන දරුවෙකුත් අනිවාර්යයෙන්ම රෝහල් ගත කළ යුතුයි. උණවලිප්පු ඇති වූ දරුවන්ට අනාගතයේදී මීමැස්ම රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි දරුවන්ට මොළයට හානියක් සිදු වෙන්නේත් නැහැ. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
4: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පමණයි. වියදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. AV Peris e-mobility විදී
5: delivery පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම alumex තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. alumex නම් ඉස්තරම්.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
9: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක මෝටරය. ලීටර 35ක storage පහසුකම. David Peris e-mobility වෙති. වැඩි විස්තර සඳහා 011-7-700-550 අමතන්න.
10: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා.

0: ආවන් ස්ටිකෙන් ටික පෙයි.
1: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117866. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
6: සියත දිවයින බුලා.

0: දැන්
1: මගේ තෝ ආදාතාරි මාදුවක් දාලා තිකේ.
0: එහෙම කරන්නේ නැහැ. මම මේ තරම් මේ රටේ ලෝකේ දේවල් සිද්දෙද්දි මම කොහොමද අතපය වකුඩු කරන්නේ?
1: නිදාගන්න නම් මට නම් පුළුවන්.
0: මට නම් අමාරුයි. මට ඊයේ පෙරේද පුළුවන් වුණා.
1: අද අමාරුයි.
0: මට දැන් අදත් එහෙම අතපය අකුලගෙන නිදාගන්න එක වැරදි කියලා.
1: අනිත් එක අපි කිසිම නිර්මාණශීලී මිනිස්සු නෙමෙයි අරවින්ද මට හිතෙනවා.
0: අපිට ඔව්.
1: ආවේ නැහැ හොඳ අදහසක් නේ.
0: කොහොමද? ඔයාට ආවේ නැහැ කියන එක මම විශ්වාස කරන්නේ.
1: මට ආවේ නැහැ.
0: අගහරු වාදත් වැඩට ආපු නැති නිසා මං හිතන්නේ නිර්මාණශීලී වෙන ජොබ් එක ගහලයි කියලා හිතෙන්නේ ඇති.
1: ඒ වගේ අගහරු වාද නිවාඩුනේ. එදා දාපු අදහස මතක නැහැ නේ මට. මොකක්ද කිව්වේ මම? හරි හරි කමන්නේ කමන්නේ.
0: මතක නැද්ද මොකද්ද කිව්වේ කියලා?
1: එන්නේ නැහැ මොකද්ද කිව්ව පචේ කියලා.
0: කීපකට නැහැ කරපු කියන්නේ.
1: ඉතින් ඉතින්
0: හරි හරි හරි. මේ මට තියෙනවා මාර කතාවක් කතා කරන්න.
1: මොකක්ද?
0: ඔය අහලා තියෙනවද ශාක්‍ය සංහාරය කියලා එකක්? අහලා තියෙනවද?
1: අහලා තියෙනවා.
0: ශාක්‍ය සංහාරය. බුදුහාමුදුරන්ගේ නෑදෑ පරම්පරාව ශාක්‍ය වංශිකයෝ.
1: ඔව්.
0: මේ ශාක්‍ය වංශිකයන්ගේ පොඩි වැඩක් තිබුණා. පුදුම අහංකාරය. පුදුම අහංකාරය.
1: හරි.
0: මගේ මතකයේ විදිහට මගේ මතකයේ හරිනම් මේ මේ ශාක්‍ය වංශිකන්ගේ මාන්නේ බින්දින්ද බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ ශාක්‍ය වංශිකන්ගේ මානය බින්ද කියලා. ඒ තරම් ඔළුව උදුම්ම ගත්ත වංශයක් තමයි ඇත්තටම.
1: හරි.
0: සිද්ධාර්ථ කුමාරයා ඉපදුනා ඒ වංශේ.
1: හරි.
0: සත්‍ය හොයාගෙන යන ගමන ගියා. නමුත් ඒ කියලා ශාක්‍ය වංශයේ ඔළුව ඉදිමිච්ච ගතිය
1: ඒ මිනිසුන්ගේ ඒ ටික තිබුණා. ඒ પરම්පරාව.
0: ඉතින් මං හිතන්නේ පස්සේ කාලෙක මේ බුදුරජාණන් වහන්සේත් අපේ වංශයේ කෙනෙක් තමයි කියලා ඒකත් ඇඟට අරගෙන ඉඳ ඇති කියලා හිතෙනවා. කොහොම හරි.
1: හරි.
0: මේ ශාක්‍ය වංශිකයන් හිටියේ කපිලවස්තු පුරේනේ. එන ආසන්න රාජ්‍යයක් කියලා කියනවා කොසල් රාජ්‍ය.
1: හරි.
0: කතාවක් වගේ අහගන්න. ඒ කාලේ කොසල් නුවර හිටියා පසේ නදී කොසල් කියලා රජ කෙනෙක්.
1: හා.
0: ඉතින් ශාක්‍ය වංශිකයෝ හරිය නිකන් වංශක්කාර නිසා පසේ නදී කොසල් රජතුමා කිව්වා මේ අපේ කොසල් රජතුමාත් පසේ නදී කොසල් කියන්නේ ඉතින් ඒ කාලේ කොසල් රාජ්‍ය කියන්නේ තරම පවර්ෆුල් ටෙරිටරි එකක්.
1: ඕකේ.
0: කිංගඩම් එකක් රාජධානියක්. ඉතින් කෝසල රාජ්‍යයෙන් එනවා පොඩි යෝජනාව මංගල යෝජනාවක් එනවා ශාක්‍ය වංශිකයන්ට දෙන්න කෝගොල්ලන්ගේ කුමාරිකාවක් මට.
1: හරි.
0: එහෙම යනවා හරිද?
1: හරි.
0: කුමාරිකාවක් දෙන්නකො. උතර අපේ රටවල් දෙකේ අපි නෑව වෙනවානේ. අර සමහර ජෙනරේෂන් තියෙන්නේ පරම්පරාවෙන් පිටට කුකුලෙක්වත් දෙන්නේ නෑ. දෙන්න කැමති නෑ.
1: හරි.
0: එහෙමම තියෙනවා. අදටත් මේ සමාජේ තියෙනවා. අපි හිතුවට අයියෝ ඒ බමුණු සමාජේ දැන් ඒ කුලවාදේ. ඒ වහන්න මගේ.
1: දැන් හොඳටම තියෙනවා.
0: Next level තියෙනවා.
1: ඔව් ඒක හරි.
0: දැන් ආයි මට පේනවා මේ next level තියෙනවා. ඒ වෙයි හරි වැරදි පිළිබඳ තර්ක නෑ.
1: හරි.
0: කරගෙන යන්න ඕනේ නෑ කියලා හිතන අය අතාරින්න.
1: ඒ තම තම නැන පමණින් තමන්ගේ අදහස්.
0: අන්න රයි. කොහොමාරි
1: හරි
0: මේ කොසල් රජතුමාගේ විවාහ යෝජනාවට කපිලවස්තු පුරේ හිටපු ශාක්‍ය වංශිකයෝ හිත යටින් හිනා වුණා කියලා
1: කියනවා.
0: අනේ මුට දෙන ගෑනු. එහෙම වගේ එකක් තිබුණා කියලා කියනවා.
1: හරි.
0: නමුත් කොසල් රජතුමත් කෝසල රාජ්‍යයත් සෙල්ලන් රාජ්‍යයක් නෙවෙන නිසා ශාක්‍ය වංශිකයෝ කල්පනා කරාලු මොකද්ද දැන් ගහන ගැටේ කියලා. ඒ කරලා මේ ශාක්‍ය වංශයේම රජ කෙනෙකුගේ දාසියක් එක්ක තිබිච්ච පොඩි සම්බන්ධයක් නිසා ලැබිච්ච දරුවෙක් හිටියා ගෑනු දරුවෙක්. උන්නතර කුලෙන් බාල වෙලා තියෙනවා.
1: හරි හරි.
0: මහානාම කියලා ශාක්‍ය වංශික රජ කෙනෙක්. එයාගේ දාසියක් එක්ක තිබිච්ච සම්බන්ධයක් නිසා ඉපදිච්ච දරුවෙක්. එයාගේ නම වාසභ කත්තියා. මේ ගෑනු ළමගේ නම.
1: හරි.
0: ශාක්‍ය වංශිකයෝ තීරණය කරනවා මේ අපේ මේ පිරිසිදුලේ තියෙන කෙනෙක් දෙන්න බෑ. මේ කෙල්ලව දෙමු. ඔවුන් ශාක්‍ය වංශිකයෝ කොලේ වහලා ගහපු ගේම.
1: හරි.
0: ඒ කරලා වාසව කත්තියව තමයිලු පසේනදි කොසල් රජතුමාට ඕන් අපේ ශාක්‍ය වංශික කුල කුමරියක් කෙවනවා කියලා හිත යටින් හිනාවෙවි බාර දුන්නලු. මේ කසාදේ වෙනම පුත් කුමාරයක් හම්බ වෙනවා.
1: හරි.
0: ඒ පුත් කුමාරයාගේ නම තමයි විදුඩබ. අවස්ථාව සම්බන්ධව මතකයි.
1: පැහැදිලි පැහැදිලි.
0: පසේනදි කොසල් රජතුමා ශාක්‍ය කුල කුමරියක් කියලා 16කට දාව ඉපදිච්ච ගැරු ළමයෙක්ව තමයි බඳින්නේ. ඒක ශාක්‍ය වංශිකයන්ගේ නූල් සූත්‍රය.
1: හරි.
0: තරහා කරගන්නෙත් නැතුව තමන්ගේ වංශය පිටට දෙන්නෙත් නැතුව ගහපු ගේමක් ඇත්තම කියනවා.
1: ඒ කියන්නේ තමන්ගේ ලොකුකමක් තියාගෙන
0: තරහා කරගන්න නැතුව තියාගන්න ගහපු ගේමක්.
1: යස්.
0: ඉතින් මේ ගැන හයක් හතරක් නොදන්න විදුඩබ කුමාරයා ටිකක් ලොකු වුණාම කපිලවස්තුපුරේට එනවා. අම්මගේ පාර්ශවේ නෑදෑයව හම්බ වෙනවා.
1: හරි.
0: ශාක්‍ය වංශිකයෝ හිනා වෙනවා. මේ මුවවිලා මේ අම්මගේ පැත්තේ නෑයෝ බලන්න. ඒ වගේ ඇනුම් පද අහන්න වෙනවා විදුඩබ පුත් කුමාරයාට.
1: හරි.
0: මට මේ කතාවේ එක තැනක් මතක නෑ. ඒක වෙන්නේ කොහොමද කියලා. විදුඩබ කුමාරයා ඉතින් මාලිගාවල් වලට ගිහිල්ලා කතා කරපුවාම ශාක්‍ය වංශික යටිහිතින් hinawe තමයි කතා කරන්නේ. ඇනුම් පද එම්මෙන් ඇහෙනවා.
1: හරි.
0: ඒවත් දරාගෙන යනවා. ඔය මොකක් කර ගිහිල්ලා ආපහු අමතක වෙලා මේ කුමාරයා ගෙදර යන්න ගිය කුමාරයා ආපහු තමගේ කොසල් රාජ්‍යයට තාත්තගේ රටට යන්න ගිය කුමාරයා හැරිලා එන කතාවක් තියෙනවා කොහේ හරි. එනකොට මේ පුත් කුමාරයා ඉඳගෙන හිටපු තැන් ශාක්‍ය වංශිකෝ කිරි දාලා හොදනවලු. අඩුකුලයකෙක් ඉඳගත්ත මේක කියලා. වර්ත තේරෙනවා.
1: ඕකේ.
0: විදුඩබ කුමාරයා හිතා ගන්නවලු. මම ඉඳගෙන හිටපු ආසන කිරි වලින් හොදලා සුද්ධ කරලා මට අපහාස කරපු මේ ශාක්‍ය වංශිකයන්ගේ ලේ වලින් මේ සියලු සිංහාසන ආසන මන් දවසක හොදනවා කියලා. ඒක හිතේ තියාගෙන තමයි විදුඩබ කුමාරයා යන්නේ.
1: හරි.
0: හරි.
1: ඒ කියන්නේ වෛරයකින් තමයි එතනින් ඉවත් වෙලා යන්නේ.
0: ඒ වෛරෙන් තමයි විදුඩබ කුමාරයා
1: යන්නේ.
0: හරි. ඉතින් මේ ඕම ගිහිලා මේ වෛර හිතේ තියාගෙන ඉඳලා
1: හරි.
0: විදුඩබ කුමාරයා එයාගේ මහා සේනාවකුත් එක්ක ශාක්‍ය වංශිකයන්ව කැතිගාලා දාන්න එනවා. මේ මහ විශාල යුද්ධකට එන්නේ. බුදුන් වහන්සේ මේක දකිනෝ. ඇවිල්ලා වියලුණු ගහක් පාමුල ඉන්නවා අර මහා යුද සේනාව කපිලවස්තු පුරයට යන පාරේ. බුදුන් වහන්සේ දැකලා බුදුන් වහන්සේගෙන් වචන දැක්කහුවට පස්සේ ආපහු හරෝගෙන යනවා. දෙවනි පාරත් එනවා. ආයිත් බුදුන් වහන්සේ ඉන්නවා අර වියලුණු ගසක් ඇට. විදුඩබ කුමාරයා එනවා දකිනවා කතා කරනවා. එහෙමයි ස්වාමිනී. ආය හරෝගෙන තුන්වෙනි පාරක් එනවා.
1: හරි.
0: මේ පාර ඉවරයක් කරනවා කියලා. ආයි හරෝගෙන යනවා. බුදුහාමුදුර මුණ ගැහිලා. හතරවෙනි පාරක් යනවා. බුදුන් වහන්සේ දකිනවා පෙර භවයක ශාක්‍ය වංශිකයෝ මේ ඉන්න අය ගඟකට වහදාලා තියෙනවා. ඒ කර්මය පරිසම් දෙන්න දැන් තියෙනවා සීලු කරුණු වේදිලා. බුදුන් වහන්සේ හිතනවා මේකට මැදිහත් වෙන්න බෑ කියලා. විදුඩබ කුමාරයා යනවා. කපිලවස්තු පුරේ හිටපු කිරි දරුවගේ ඉඳලා කැටි ගාලා
1: දානවා.
0: කපිලවස්තු පුරේ හිට කියපු විදිහටම ශාක්‍ය වංශිකයන් ලෙයින් ආසන හොදනවා. ඒ යුද්ධ ඉවර වෙලා
1: හරි

0: අපි මේ ඊයේ පෙරේ දහන නේපාලයේ මහා ගම් වතුරත් මේ කතාවත් අතර නෑදෑකමක් තියෙනවා. කපිල වස්තුපුරය තිබුණෙත් ඔය ශාක්‍ය වංශිකයෝ හිටියෙත් ඔය නේපාලයේ මේ පහළ කෙරවලට වෙන්නේ.
1: හරි.
0: ඉන්දියාවේ උතුරු කෙරවල, නේපාලයේ දකුණු කෙරවල ඒ ආසන්න ස්ථානයක තමයි කපිල වස්තුපුරය තිබුණා කියලා කියන්නේ. ශාක්‍ය වංශිකයෝ හිටියේ එහි කියලා කියන්නේ. විරූඩව කුමාරයා ශාක්‍ය වංශිකයන් නැත්තර නැති කරලා ඇවිල්ලා අතිරවතී ගඟායෙන් ඉන්නෝ. ඒ කියන්නේ නේපාලය අදයිය නෙමෙයි, මීට අවුරුදු 1000 ගානකට කලින් ඉඳලා ඒ වගේ හිටි ගමන් නොකියා එන මහා ගම් වතුර වලට නමගිය රටක්. අපි අද නේපාලය ගැන කතා කරමු.

0: ඉති අපි නේපාල ගැන ප්‍රවෘත්තිවරින් අහනවට වඩා මං හිතන්නේ වෙන අපිට දැනන ලයින් එකේ තියෙන සම්බන්ධතාවයක් තමයි අපි උදේ පාන්දරම මතකයට ගත්තේ.
1: සමරකය කතාව දන්නවත් ඇති.
0: ඇති. නමුත් ඒ අවස්ථා සම්බන්ධය ඔළුවට ආවද නැද්ද මම දන්නේ නැහැ. මේ අපිත් එක්කත් මේ වැඩ කරන මේ නුවන් ගම්මන්පිල
1: ආ ආ

0: එයාගේ ලීපු ලිපියක කෑලි වගේකුත් මම මේකට දැම්ම. ඊට පස්සේ තව විස්තර ටිකක් හොයාගත්තා. ඉතින් මේ බලපුවාම මේ ඔක්කොම එක ලයින් එකක තියෙන්නේ. ඉතින් අපිට ඉන්දියාවේ ඉන්දියාවේ කියලා කිව්වට ඉතින් බුදුහාමුදුරු උපදිච්ච ප්‍රදේශය දැන් තියෙන්නේ නේපාලෙනේ නේද? සිද්ධාර්ථ කුමාර උපදින්න ලුම්බිනිය ගැන කතා කරන නේපාලෙට තමයි ඒක අයිති වෙන්නේ. එතකොට මේ අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න.
1: හරි.
0: නිකන් ඉස්කෝල යන කාලේ නම් අපි සයන්ස් වලට මේව කරනවා. විද්‍යාවේ තියෙනවානේ මේ දෙයක් එහෙමද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලාගන්න ක්‍රමය. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියලා.
1: හරි.
0: දැන් හිතන්න මෙන්න සාමාන්‍යයෙන් පොඩි බේසමක් නෙමෙයි, සාමාන්‍ය රෙදි හෝදන ටිකක් සැලකියුතු තරමේ බේසමකට කටගාටව වතුර පුරවන්න.
1: හරි, ඕකේ.
0: පුරවලා ටිකක් බේසම විතර වගේම බේසම ඇතුළට දාගන්න පුළුවන් සයිස් එක ටිකක් විශාල ගලක් අරගෙන දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා උඩ ඉඳලා තරමක් උඩ ඉඳලා පුළුවන් තරමක් උඩ ඉඳලා බේසමට අතාරින්.
1: හරි.
0: දැන් ඔයා නිරීක්ෂණය කරනවා කියලා හිතෙන දේවල් නිකන් මට කියන්න බලන්න. එක තාම සාමාන්‍ය දෙයක්නේ.
1: ඉතින් ගල වැටෙනකොට වතුර ප්‍රමාණයක් ඉවතට යනවා බේසමේ.
0: පිටේ මේකට ලොකු ගලක්
1: සද්ද ඇහෙනවා.
0: ඔව්. ලොකු ගලක්
1: ගොඩාක් වතුර ප්‍රමාණයක් එළියට යනවා.
0: අපි කියන මේකට මේ වෝටර් ඩිස්ප්ලේස්මන්ට් එකක් කියලා කියන පුළුවන්. වෝටර් සර්ජ් එකක් කියලා කියන පුළුවන්. වතුර විස්ථාපනයක් තමයි වෙන්නේ. දැන් නේපාලය සහ ටිබෙට් ආසන්නයේ වෙච්ච මේ සිදුවීම ගැන කතා කරනකොට
1: හරි
0: නේපාල වලට ගලන බෝටේ කෝෂි කියන ගංගාව ගැන තමයි කතා කරන්නේ. බෝටේ කෝෂි. බෝටේ කෝෂි කියන ගඟ කෙලින්ම හිමාලය අඩවියෙන් පටන් ගන්න එකක් නෙවෙයි. ගංගා පද්ධති තුනක් තියෙනවා ඒගොල්ලන්ගේ.
1: හරි.
0: රටේ නැගෙනහිරට වෙන්න, රටේ මැදට වෙන්න සහ රටේ බටහිරට වෙන්න ගංගා පද්ධති තුනක් තියෙනවා. මේ පද්ධති එකකට අයිති එකක් තමයි බෝටේ කෝෂි ගංගාව. ගංගේ මූලාශ්‍රවලට යනකොට ඒ ගංගවල නම් වෙනස් වෙවි යන්නේ. අතු ගංගා එකතු වෙලා එකතු වෙලා පල්ලෑට එනකොට බෝටේ කෝෂි ගංගාව හැදෙනවා.
1: හරි.
0: ඉතින් මේ හිමාලයේ මීටර් 5000කටත් වඩා උසින් තිබිච්ච මහ විශාල ග්ලැසියරයක්. අපිට ග්ලැසියර් කව මතක් වෙන්නේ ආක්ටික්, ඇන්ටාක්ටික් වතුරේ පාවෙන නේ. භූමිය ආශ්‍රිතවත් මහා විශාල ග්ලැසියර තියෙනවා.
1: හරි.
0: මේ වගේ බෝටේ කෝෂි ගංගාවට ඉහළ ප්‍රදේශයක තිබිච්ච මීටර් 5200ක් උස කියලා හිතන්න මේ කිලෝමීටර් 5කට වඩා උඩින් තියෙන එකක් නේ. ග්ලැසියර් එක මහා විශාල කොටසක් තප්පර ගාණක් ඇතුළත කඩාගෙන යනවා පල්ලෙහාට. ඇවිල්ලා බෝටේ කෝෂි ගඟට කඩාගෙන වැටෙනවා. හිම, ගල්, පස්, බාගවිත, වැලි, ගස් ඔක්කොම උගුල. දැන් මේ ඉෆෙක්ට් එක මොකද්ද? ඔයා මීට පොඩි වෙලාවකට කලින් කරපු පරීක්ෂණ ඉෆෙක්ට් එක. මහ විශාල වතුර ගොඩකට මහ විශාල පස්කන්දක් කඩන් වැටෙනවා කියලා හිතන්න. අර ගල ඇතෑරිය වගේ බේසමට.
1: හරි.
0: දැන් මේ විස්ථාපන වෙන වතුර ටික කොහෙටද යන්නේ? මේ මහා වතුර බාන ගැඹුරු නිම්න දිගේ පහළ නිම්න වලට යක්ෂාවේසෙන් වගේ කඩා වැටෙනවා. දැන් ග්‍රැවිටි එක වැඩ කරනවා, ගුරුත්වාකර්ෂණයෙන් රිදෙන්න වැඩ කරනවා. උඩ සිට පහළට කඩාගෙන යන වතුර පාර. බාගෙට මිනිත්තු ගාණක් යනවා ඇති මේ සංසිද්ධියට.
1: හරි.
0: ෂණිකෙන් මේක වෙන්නේ. දැන් අද වෙනකොට අතුරුදන් වීම 900 ගාණක් රෙකෝඩ් කරලා තියෙනවා. ඒකෙනුත් විදේශ සංචාර සඳහා ගිය අය තමයි වැඩි හරියක් 517ක් දැනට තියෙන කන්ෆර්මේෂන් වල හැටියට. ජීවිත දසදාස් ගානකට මේක බලපායි කියලා දැනට බලධාරීන් ඒගොල්ලන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ බලපෑම නිකන් මිනිස් වැටියට ගත්තොත් 15000කට වැඩි වෙයි කියලායි හිතන්නේ. තාම පොඩි ඉලක්කම් වලින් ගියාට.
1: හරි.
0: විනාශයේ තරම ගණන් හදාගන්න බැරුවයි අපි ඉන්නේ. මේ නේපාලේ. හරි ලස්සනයි. වාඩ පුළුවන් නම් Google Earth තියෙනව නම් ෆෝන් එකේ.
1: හරි.
0: බෝටේ කෝෂි ගඟ දිගේ උඩට යන්න. ඒකේ 3D පහසුකම් තියෙන නිසා ඔයාට ඇත්තටම කන්දක් මැද්දෙන් ගඟ දිගේ උඩට ඇවිදගෙන යනවා වගේ හැඟීමක් එයි. ඒක හරි ලස්සන අත්දැකීමක්. නේපාලේ යන්න බය නම් Google Earth එකෙන් හරි නේපාලේ යන්න. ලස්සනයි නේපාල.
1: හරි.
0: ඔයා හිතන්න ගංගාවල් 6000කට වඩා නේපාලේ හරහා ගැලුවත් ඒ ගඟවල් වලින් වැඩක් ගන්න නේපාලට බෑ කියලා දන්නවද?
1: එයි.
0: නේපාලට සල්ලි නෑ. නේපාලට සල්ලි හම්බෙන ප්‍රධාන මාර්ගය තමයි එයාලගේ මිනිස්සු මැද පෙරදිග වගේ රටවල් වල වැඩ කරලා එවන විදේශ විනිමය. කෘෂිකර්මය කියලා එකක් ඇත්තෙම නැති තරම්. GDP එක ලංකාවේ GDP එකෙන් දලදේශීය නිෂ්පාදිතයෙන් භාගයක් විතර පොඩ්ඩක් වැඩි වෙයි. ඒකත් හරිය අමාරුවෙන් රෝල් කරගෙන යනවා.
1: ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවමනේ.
0: ඉතින් මේක මහා විශාල සටනක්. ගඟවල් 6000ක්. අපිට නම් හිතනවා මේ ගඟවල් හරස් කරලා වේලි බැඳලා මෙවෙන් ජල විදුලිය කොහොම උත්පාදනය කරන්න බැරිද කියලා. නමුත් ඒ ගිරි ශිකරවල පරිමාව දැක්කහම
1: හරි.
0: ඒවත් එක්ක ඉංජිනේරු තාක්ෂණයෙන් ඔට්ටු වෙන එක මහා සල්ලි කන්දරාවක් තියෙන රටකට විතරක්ම කරන්න පුළුවන් වැඩක්.
1: අපි කාලෙකට කලින් ඔයාම කිව්වා ඇමරිකාව මෙච්චර පෝසත් වෙලා ඉන්නේ ඒ රටේ තියෙන ගංගා නිසා කියලා.
0: ගංගා නිසා. ඇමරිකාව ඇත්තටම පෝසත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගංගා දෙපැත්තේ මේ වගේ ශිකර ගිරි ශිකර නැහැ. ඒගොල්ලන්ගේ ගඟවල් ෆ්ලැට්. රටේ එහා කෙරවල ඉඳලා රට හරහා අනිත් කෙරවලට නිකන් ෆ්ලැට් ගඟවල් යන්නේ. ඒ නිසා ඇමරිකාව උතන ඉන්නේ. දැන් මේ ගඟවල් 6000ක් ගලනවා. ඇමරිකාව ගඟවල් 6000ක් ගලන්නේ
1: නැහැ. නැහැ නේ. ඔව්.
0: ගඟවල් 6000ක් ගලනවා හිමාලයේ දියවේවි දියවේවි. වැඩක් ගන්න බෑ. මේ මහා කඳුවේ කොට්ටු වල වේලි බඳින්න නේපාලට සල්ලි නැහැ. ඔය කිසිම රටක් එහෙම සල්ලි දෙන්නේ නැහැ. මිනිස්සු අහනවා ඇමරිකා මොනවද අප්‍රිකාව වෙලා හාර හාර කරන්න කියලා. හාරලා ගණ්ඩ මුතු වෙනි කරව මේ ඔක්කොම තිබුණාට ඒක අප්‍රිකාවට හාර ගන්න සල්ලි නෑ.
1: ඕ ඒකනේ.
0: ඉතින් ඇමරිකාවෙන් තමයි හාර. නේපාලෙ ඉතින් ඇමරිකාවට උන්නම් වේලි බැඳයි. නේපාලට එක් කරන්න සල්ලි නෑ.
1: ඕ.
0: ඒව ස්ටෝ කරන්න, ඒව හරස් කරලා වේලි බඳින්න, ඒව කළමනාකරණය කරන්න, ඒව පිරිපාදු කරන්න. නේපාලට සල්ලි නෑ. ඒක තමයි ඇත්ත කතාව.
1: හරි.
0: ඉතින් නේපාලේ ඒ ලස්සන පොඩි රටවල් මිනිස්සු හරි ආසේවට යන්න. මට පුදුම දුකක් දැනෙනවා. මොකද මමත් හිතන් ඉන්නවා මා ට්‍රැවල් කෙනෙක් කියලා. විදේශ සංචාරකයේදී ඒ වගේ අත්දැකීමකට මෝණ දෙනවා වෙනවා කියන මට නිකන්
1: හිතාගන්න.
0: මගේ බියකරු සිහිනයකවත් මම ඒ වගේ එකක් දැකලා නැහැ. 517ක් විදේශිකයෝ කියලා දැනට තහවුරු කරලා තියෙනවා. ඒ නම්බරේ ඔතන ඉවර වෙන ගන්නේ නැති වෙයි ඉතින්. අපි හිතුවට ප්‍රාර්ථනා කරාට වඩා නැහැ නේ. වෙන්න තියෙනක වෙනවා.
1: වෙලා
0: ඉවරයි නේ අනිත් එක. ඉතින් අපිත් යෝජනා කරලා තියෙනවා නේද ලංකාවෙනුත් ඒගොල්ලන්ට ඩොලර් මිලියන එක විතර මූල්‍ය ආධාරයක් තියෙන. හොඳයි ඉතින් ඇත්තටම. ඒක හොඳ හොඳ වැඩක් තමයි. හැබැයි ඉතින් අර දිට්වයිගේ වැඩේ ඉවර කරන්න නේද? දිට්වයිගේ වැඩෙත් ඉතින් ඒකත් ඉවර නෑ නේද?
1: සමහරක් අයට නේ ලැබුණ නෑ කියලා අපි අහනවා කතා අහනවා.
0: නේ වැඩේ යනවා ඉතින් හරි හිමින් යනවා කියලා තමයි අපි ඒගොල්ලන්ගේම අය කියන්නේ නේදාරින් කියන්නේ. අපි කියනවා නෙමෙයි. ඉතින් ඒවත් කරන්න ඉතින්. අපි අපේ මිනිස්සුන් එකත් බලන්න එපා නේද? අපිත් කියලා ඉතින් ඒ හැටි ලොකු සල්ලියක් තියෙන රටක් නෙවෙයිනේ. නායම කොච්චරද මෙයා? නේද?
1: ගැන අපිත් අසර
0: කරන්න ඕනේ මිනිසුරු දව කරන්න ඕනේ ඉතින්. ඉතින් මන් දන්නේ නැහැ ඉතින් මොනවා කියන්නද කියලා. නමුත් ඉතින් අපේ දිට්ටා එක සම්බන්ධව ඒකට මූණ දීපු මිනිස්සු ගෙවල් දොරවල් සම්බන්ධව ගැටලු 100ක් ඉවරද? නැහනේ. එහෙනම් ඉතින් නూరుට කෝච්චියක් තැන්න එපා මේ වෙනකොට නේද?
1: ඒකනේ.
0: ඉතින් ඒක තමයි. කොහොම වුණත් මේක හරීම දුක කාරණාවක්. ඉතින් මට පොඩ්ඩක් ඉතිහාසයේ මේකට සම්බන්ධ කරලා මේකට වෙන සම්බන්ධයක් හදන්න පොඩි උවමනාවක් තිබුණා.
1: හරි.
0: මම හිතන එක පොඩ්ඩක් උණා වගේ කියලා.
1: ඔව් ඒක අපි දැනගත්තා. ඒ විස්තරේ ඒක වටිනවා.
0: 7 විනාඩි 38යි දැන් වෙලා.
2: හද ගැස්මට සියත

0: යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
2: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
1: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
2: කොහොම විතරයි?
4: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: වැවක් වෙලක් ළඟ නూరు පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 30කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22
7: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත
8: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් කුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0.7133 අංකය අමතා අදම අයදුම් කරන්න. BIPMA 2026 by NIBM. Where innovation earns recognition.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്.
1: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
2: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: වැඩනීති නේද?
4: මද්‍රෝ එනවා කියලා දොර ජනෙල් වහගෙන හිටපු කාලෙට පොඩි නිකන් විරාමයක් තියන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඇලුමෙක්ස් නිසා ඒගොල්ලන්ගේ අර මොස්කිටෝ මෙෂ් එකක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ලස්සන්ට ඔය ස්ලයිඩින් ඩෝස් එහෙම දාලා ගෙවල් හදලා තියෙනවා නම් ඒවත් වහලා නම් තියෙන්නේ මේ මද්‍රෝ ප්‍රශ්නේ නිසා. ඔන්න දැන් ඒවා ලස්සනට විවෘත කළා, හොඳ වාතාශ්‍රයක් ගෙදරට අරගෙන ඒ නිදහස් පරිසරය ඔබට විඳින්න අවස්ථාව තියෙනවා ඇලුමෙක්ස් එකත් එක්ක. අපි ඒ ගැන වැඩි විස්තර කියන්නම්. LOLC ෆයිනෑන්ස් හඳුන්වලා දෙන ෆැක්ටරින් සර්විස් එක ගැන අද දවසෙත් අපි කතා කරනවා. ඒත් එක්කම දැන් ඊයේ දවසෙන් අපේ දළදා පෙරහැර අවසන් වුණා. ඉතින් ඒ ගැන අපි විස්තර පහුගිය දවස් ටිකෙම කතා කරා. ඒ කලාකරුවන් වෙනුවෙන්, ඒ කියන්නේ දළදා පෙරහැරට සහභාගී වෙන කලාකරුවන් වෙනුවෙන් අපේ සමහන් දුන්න සත්කාරය ගැන අපි කතා බහ කරා. ඉතින් ඒ ගැන තව රසවත් කතා කිහිපයක් තියෙනවා. ඒවා ටික අපි ඔබත් එක්ක අදත් ෂෙයා කරගන්න. ඊළඟට ලංකා ටයිල්ස් හඳුන්වලා දුන්න සුපිරි ටයිල් එකක්. ඒකට කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් එක කියලා. ඒකට රස්නේ උරන්නේ නැහැ. රස්නේ එයාට අග්ගාලා පරාවර්තනය කළා දානවා. හරිද? එන ටික ඔක්කොම යවනවා. ඔක්කොම කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් හරවල යවන්න පුළුවන්කම මේ ටයිල් එකද තියෙනවා. ඒක ඉන්ඩෙක්ස් එකෙන් වුණත් අපිට බලා ගන්න පුළුවන්. අපි වැඩි විස්තර කියන්නම්. මේ දවස්වල බජාජ් වීගෝ එකක් ගන්නකොට ලක්ෂයේ වාසිය තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒත් එක්කම රාජ්‍ය සේවකයන්ටත් විශේෂ වාසියක් තියෙනවා. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගන්නකොට, බයික්ස් ගන්නකොට, ත්‍රිවිල් ගන්නකොට, වීගෝ එක ගන්නකොට ඒගොල්ලන්ටත් ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා රාජ්‍ය සේවකීන්ට. ඒ ගැනත් විස්තර අපි කියන්නම් ඩේවිඩ් පීරිස් එකත් එක්ක එකතු වෙලා. අබාන්ස් ඔඩියෝ ගැනත් අද දවසේ අපි කතා කරනවා. හොඳට සද්දට මියුසික් අහන්න ඕනි නම් අනිවාර්යෙන් අබාන්ස් ඔඩියෝ එකත් එක්ක සෙට් වෙන්න.
0: අද ගැස්මට සියත
5: බිස්නස් වලට ට්‍රක් හොයලා ඇති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින්, විශ්වාසී ප්‍රමුඛයා.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්, ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්, රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0111 888 666. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්, දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13/22.
9: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarim, Commercial Bankua, Sri Lankavi, Anka Eki Bankua Lisa, Sreni Katakar Atar. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
11: 98.2 98.4
12: උදේ 7:49 වෙලාව අපිට පත්තරේ බලන්නත් ඕනි. ඒ වගේම හච් 15 ගැන මතක් කරන්න තියෙනවා, පැල්වත්ත බටර් ගැන කියන්න තියෙනවා, කාගිල්ස් ෆුඩ් සිටි වල අපිට කියන්න තියෙනවා නේද, ස්මාර්ට් විනර්ස්ලා ගැන, ඒ ගැන විස්තර කියන්න. ඊළඟට නින්ද නොයාම සම්බන්ධ ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත යන්න. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ඔබ එනතුරු බලා සිටි. තවම නැද්ද, අපි කමර්ෂල් බැංක් එකේ තියෙන වාසි ගැන අපි කතා කරනවා. මේ දවස්වල විශේෂයෙන්ම ගලන් ක්‍රෙඩිට් කාඩ්ස් වලින් තියෙන වාසි, අධ්‍යාපනික ණය ලබා ගන්නකොට මගින් ඊයේ මගේ යාළුවෙකුත් ඇහුවා කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. ඇත්තම කමර්ෂල් බැංක් එකට ගිහලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි මූලික විස්තරය ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඇත්තම පෞද්ගලිකවම ගිහිල්ලා කමර්ෂල් බැංක් එකත් එක්ක අද වෙලාවක් තියෙනවා නම් ගිහිල්ලා කතා කරගන්න. ඒ අධ්‍යාපනික ණය ක්‍රමය නම් හරිම වටිනවා, ඒ ගැන විස්තර දැනගන්න ඕනි ඔබ. ඊළඟට අපි Pick me flash ගැන, pick me truck ගැන අදත් කතා කරමු. NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනි. ඔබට දිනන්නම හදපු ලොතරැයි තමයි NLB එකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ගන්න. කොහොම හරි කැරකිලා ඉතින්නේ, කෝටි ගාණක් ඇදුනොත් කාට කියන්නද නේද? ඊට පස්සේ ප්‍රයිම් ගෲප් එකේ තියෙනවා නියම සුපිරි ප්‍රොජෙක්ට් එකක් නුවර පාර ළඟම. ඉතින් අපි ඒ වැඩේ ගැනත් අද දවසේ කතා කරනවා. සහ තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනි, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඔබට හඳුන්වලා දෙන, ඔබට ගෙන්නන GWM වාහන රේන්ජ් එක ගැනම අපි මේ දවස්වල විස්තර කියනවා. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් මද වේලාවක් රැඳී සිටින්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් වෙලාව උදේ 7:51

0: එයක් දොරක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අපි හොඳ ආරංචි ටිකක් කියනවනේ මේ දවස්වල. ඒ ආරංචි වලිනුත් ඉස්සරහම ඉන්න කෙනෙක් තමයි සුපර්මෙට් කියලා කියන්නේ. වහලට වෙන්න පුළුවන්, සිවිලිමට වෙන්න පුළුවන්, බිත්තිවලට, ගේටුවට, වැහිපීලි, මේ හැම එකකටම ඕගලන්ට සුපර්මෙට් සිංක් ඇලුමිනියම් සුපිරිම ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු දැන් පත්තරේ. වෙලාව 2:07:53.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7 388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
0: හයි නිෂා.
4: Good morning.
0: Good morning.
4: හොඳයි
0: හොඳයි.
4: ඉතින් රත්තරන් ණයදින ඉස්තරම් තැනක් ගැන කියලම පත්තරේ පටන් ගන්න හිතුවා. CDB රන් ණය. දැන් සාමාන්‍යයෙන් සල්ලි හදිස්සියක් වුණාම අපිට නම් මුලින් මතක් වෙන ඔයාව. කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැහැ මහා බැංකුව වගේ. හැබැයි ඉතින් හැමෝටම එහෙම යාළුවෝ නැහනේ. CDB එක රන් ණය ගනුදෙනු කරනවා නම් මෙන්න මේක තමයි හොඳම ආරංචිය. CDB එක රන් ගනුදෙනු කරන ඔබට දැන් ජල විදුලි දුරකථන බිල්පත් වලටත් රන් සහනයක් ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න CDB ශාඛාවට එන්න, එහෙම නැත්නම් කතා කරන්න 011 7 388 388. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ඉතින් අපි ලෑස්ති, අදත් පත්තර බලන්න දිනමින පත්තරෙන්න පටන් ගන්නවා වැඩි. අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා. දන්නවද අලුත් නම මොකද්ද කියලා? හර්ජාන් ඇලෙක්සැන්ඩර්. අධිරාජ්‍යයක් වගේ. අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා කියලා ඔන්න ආරංචියක් ඇවිල්ලා තිනවා. බැඳුම් කර නඩුවට ඉක්මනි ලංකාවට ගෙන්න ගන්න බව ඇමති විජේපාල කියනවා. මහබැංකු බැඳුම් කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය වෙලා ඉන්න හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කර ගැනීම සඳහා නීතිමය බාධා පවතින බැවින් වෙනත් නීතිමය මාර්ග පිළිබඳව බලධාරීන් පරීක්ෂා කරන බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සිංගප්පූරු රටේ පුරවැසියෙක් වෙලානේ එයා ඉන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. ඉතින් එහි ඉන්න ගමන් තමයි නම වෙනස් කරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් සිංගප්පූරු නීතිය හැටියට ඒ රට පුරවැසියෙක්ව ලංකාවට ගෙන්න ගන්න හැකියාවක් නැහැ. හැබැයි වෙනත් උපක්‍රම තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් ඉතින් බලමු නේද, ගෙන්න ගත්තොත් නඩු අහලා යම්කිසි සාධාරණයක් කරගන්න පුළුවන් වේවි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි කියලා මහබැංකු අධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? තද බල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයේ යළි යථා තත්ත්වයට පත්වෙමින් අර්බුදයට කලින් තිබ්බ මට්ටමට ආසන්න වෙනවා කියලා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා දිනමින පත්‍රයට කියලා තියෙනවා. එතකොට නේපාලයේ ගංවතුර පිළිබඳවත් කියලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් වෙනමම කතා කරමු. අපි ඊළඟට අතට ගන්නේ ලංකාදීප පත්‍රේ. ලංකාදීප පත්‍රේ මෙන්න මෙහෙමයි ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයේ වාර්තා කරන්නේ. ප්‍රමිතියක් නැහැ. වේදනා නාශක බෙහෙත් තුනක් රෝහල් වලින් ඉවතට. නිසි ප්‍රමිතියකට නොතිබීම හේතුවෙන් ස්විස් කොක්ස් 200 වර්ගයේ වෙළඳ නාමයේ සහිත සොකෝකොබ්ස් මිලිග්‍රෑම් 200 ඖෂධයේ වර්ග 3ක් වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරලා තියෙනවා කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරලා තියෙනවා. ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලංකාවට ගේන එක සම්බන්ධයෙන් සෑහෙන කතාබහක් පහුගිය කාලේ තිබ්බා. වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරලා තියෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරලා චක්‍රලේඛයට අදාළව මෙන්න මේ කියන ඖෂධ කාණ්ඩ තුන රෝහල් වලින් ඉවත් කරලා තියෙනවා මේ ඖෂධවල නිසි ප්‍රමිතියක් නොමැති වීම සම්බන්ධයෙන්. ඉතින් තවත් කාරණාවක් විස්තර කරලා තියෙනවා. මෙහෙම 22 හරි එක්සත් ජාතීන්ගේ මානව කොමිසමට ප්‍රජෙන් පිළිතුරක් ලියලා තියෙනවා. අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් පහුගිය දවස්වල ඉඳලා සෑහෙන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඉතින් දැනට සිටින විනිසුරුවන්ගේද විශ්‍රාම වයස මිමගින් දීර්ඝ වෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන් සහ නීතිඥවරුන්ගේ ස්වාධීන ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරණය මාග්‍රට් මෙරටට යොමුකරපු ලිපියට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව නිල වශයෙන් සඳහන් කරලා තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීම සහ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කරලා තියෙනවා කියලත් මෙහි තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්නුමයි ලංකාදීප පත්තරේ අපිට ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඊළඟට අපි යනවා දිවයින පත්තරේට. නේපාලේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමයි දිවයින අද මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයේ වාර්තා වෙන්නේ. මීටර 200ක් උස රළ සහිත සුනාමියක් මියගේ පිරිස 117ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. තවමත් 1500ක් අතුරුදහන් 579ක්ම විදේශිකයෝ. ඉතින් මේක මහා විනාශයක්. අපි දැක්කා ග්ලැසිය කඩා වැටීම නිසා ඇති වෙලා තියෙන මහා විනාශයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. තවමත් ග්ලැසිය කඩා වැටීම හේතුවෙන් නේපාලයේ වසනකාරී හදිස්සි ගම් වතුර තත්ත්වය ඇති වී තිබෙන බව ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන වීඩියෝ දර්ශන සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ලැබුණු තොරතුරු මත පදනම් වූ මූලික තක්සේරුවකින් පෙනියන්නේ බෝටේකෝෂී ගංගාවේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කෝලා වෙත අයිස් සහ පාෂාණ සුම්බුන් විශාල ප්‍රමාණයක් වැටී තියෙනවා කියලා. නේපාලයේ වැනි විපත් මෙරටටත් සුළුවෙන් හෝ විය හැකි. එහෙම කියන්නේ මහාචාර්ය අතුල සේනාරත්න ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ කඩිනමින් සිතියම් ගත කර පූර්ව අනතුරු ඇඟවීම වැදගත් කියලත් ඒ මහතා වැඩිපුර සඳහන් කරලා තියෙනවා. වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා නේපාලයේ සිදු වූ ඛේදවාචකයේ මෙන් කුඩා විපත් අපේ රටෙත් වෙන්න පුළුවන් කියලා පෙරදිනි විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරලා තියෙනවා. එතකොට ඊයේ දවසේ අති උත්තම දළදා වහන්සේ වැඩම කරන දළදා පෙරහැර අවසන් රන්දෝරි පෙරහැර වීදි සංචාරය කළා. ඉතින් මෙවර වාසනා හස්තියා තමයි සදාතුක කරඬුව වැඩම කළේ. ඉතින් මහනුවර ඇසළ මහා පෙරහැරේ මෙවර අවසන් රන්දෝරි මහා පෙරහැර ඊයේ රාත්‍රියේ විචිත්‍රවත් ලෙස පැවැත්ුණා. මෙවර පෙරහැරේ උත්තම සදාතුක කරඬුව වැඩම කරවීමේ වාසනාව තිබුණේ කතරගම වාසනා හස්තියාට. ඉතින් ශ්‍රී දළදා මාලිගාවේ ගිහිබාරකරු දේවන්න නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රමුඛත්වයෙන් මේ කටයුත්ත සිද්ධ වුණා. ඉතින් ලස්සන ඡායාරූපයක් එක්ක දිවයින ඒ ප්‍රවෘත්තියත් වාර්තා කරලා තියෙනවා. පත්තර ඔක්කොම ටික අතට ගත්තට පස්සේ ඔන්න අපි යනවා අරුණ පත්තරේට. සමාජ මාධ්‍ය තහනමින් දුම්රිය මෙහෙයුම් අවධානමක. සෝෂල් මීඩියා බලන්න එපා කියලා පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් ගියානේ. මෙන්න වැඩේ. දැන් ඒගොල්ලෝ ඒකට ස්ට්‍රයික් කරන්න හදන්නේ. හරිද? හරිම රසවත් මේ ප්‍රවෘත්තිය නම්. හොඳේ. සියලු දුම්රිය සේවකයන් හා නිලධාරීන්ට සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් නිසා දුම්රිය ධාවනය මෙහෙයුම් පාලන කටයුතු රැසක්ම ඇන හිටින බව දුම්රිය වෘත්තීය සමිතිය අනතුරු අඟවා තිබෙනවා. මේ තීරණයට එරෙහිව දුම්රිය ඉංජිනේරියදුරු නියාමක ස්ථානාධිපති දුම්රිය සහායක එවැගේම රත්මලාන කාර්මික කාර්මික ආයතනයේ ඉන්න නිලධාරීන් මේ හැමෝම කියන්නේ මේ රස්සාවයි සෝෂල් මීඩියා අතර තියෙන සම්බන්ධය අනේ අපිට නම් තේරෙන්නේ නැහැ. කෝච්චි දුවන්න කොහොමද මෙච්චර මේක බලපාන්නේ? දැන් සමාජ මාධ්‍ය නැති කාලේ කොහොමද මේක කළේ? ඊට පස්සේ කියන අද තියෙන විශේෂ රැස්වීමක් කොළඹ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ කසුන් චාමර ජයසේකර කියනවා. ඒකෙදී කියන මේ WhatsApp සමූහයක් තියෙනවලු. දැන් මේ WhatsApp සමූහයේ හරහාලු මේ හැම මෙහෙයුමක්ම කරන්නේ. ඉතින් මේ WhatsApp සමූහය කියන්නේ එකක්, සමාජ මාධ්‍ය කියන්නේ තව එකක් කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ. අනේ වන්ද, මොකද්ද මේ දෙක අතර තියෙන මේ අපූරු දේ කියන එක ගැන නම් අපි දන්නේ නැහැ. ඉතින් අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ක්‍රීඩා ප්‍රවෘත්තියක් ලංකාවේ නම්බුව රැකගන්න සොනාල් සමත් වුණා. සොනාල් සමග එක් වූ කේසර සහ ලහිරු ශ්‍රී ලංකාව ගලවා ගනිති. අපි දන්නවා පහුගිය දවසේ මේ හන්ත පරාජයකට යන්න ගිහලා අන්තම් බේරුණා එකට බිඳුවක් විදිහට. නැත්තම් මැච් දෙකම අපි ඉවරයි. ඉතින් ශතක තුනක් වාර්තා කරා මේ ක්‍රීඩකයා දිනුෂ සොනාල්. ඉතින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා තියෙනවා. මේ වගේ මේ ඉතිහාසය බැලුවම මෙහෙම සුරුවිරුකමක් දක්වලා තියෙන ක්‍රීඩකයන් දෙන්නයි. එකෙනෙක් අරවින්දද සිල්වා, අනිත් එක්කෙනා කුමාර සංගක්කාර. ඉතින් ඔන්න ඔහොමයි ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. එහෙනම් ඉතින් අපිටත් යන්න වෙලාව හරි.
0: එහෙනම් සුබ දවසක්.
4: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: Kolkata top story.
1: Biyali kalugudin 84500ක් පීඩාවට. දිස්ත්‍රික්ක 7කට බලපා ඇති වියලි කාලගුණයෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව මෙවන විට 84545ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රාදේශීය ලකම් කොටස් සංඛ්‍යාව 25ක්. යතරින් ප්‍රාදේශීය ලකම් කොටස් 22ක පුද්ගලයන් 75734ක් වෙත පානීය ජලය බෙදා දෙන බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර නුරෙලිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද මිලිමීටර 75ට වැඩි තදවැසි අපේක්ෂා කරන බව කාල්කුල විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැන් විදෙස් පොතක්. නේපාලයේ සහ චීන දේශ සීමාවේ දෙපස ඇති වී තිබෙන ජලාශ දෙකක් පිටාර ගැලීමේ අවදානමක් හේතුවෙන් හිමාල කලාපයේ තවත් ගංගොතුර අවදානමක් පිළිබඳ අනතුරක් වා තිබෙනවා. විමාන තුරංග වීම නිකුත් කර ඇති නේපාලයේ සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයට බලපෑ දෙවන්ත ගංගොතුරෙන් පුද්ගලින් 262 දෙනෙකු මියගොස් තවත් දහසකට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති පසුබිමකයි. ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගල්, අයිස් මඩ සහ සුන්බුන් ගංගා පද්ධතිවලට ගලා යමින් මෙම ගංගොතුර හටගෙන තිබුණා. නේපාල බලධාරීන් සඳහන් කළේ ගංගොතුර ඇති වූ ප්‍රදේශයේ ගංගාවක් සුන්පුන් වලින් අවහිර වීමෙන් ජලාශයක් හටගෙන ඇති බවයි. එහි ජලය වේගෙන් ඉහළ යමින් පවතින අතර ඒ ඕනෑම අවස්ථාවක පිටාර ගැලිය හැකි බැවින් ගංගොතුර සහ අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: මංහිතන් අපි 2012 කියල චිත්‍රපටියක් ආමතකද? දැන් මේ සිද්ධියත් එක්ක ඔබේ චිත්‍රපටිය බැලුවොත් මේ සිද්ධිය පිළිබඳ තියෙන ප්‍රවෘත්ති ටික ඉස්සෙල්ලා බලන්න. එතකට සෙන්සුරාද මේ වැඩේ කරන්න පුළුවන්.
1: හරි.
0: දැන් මේ නේපාලයට අදාළ මේ මහා ගංවතුර මේ ෆ්ලෑෂ් ෆ්ලඩ් එක ගැන ඉස්සෙල්ලා ප්‍රවෘත්ති ටික බලන්න. ප්‍රවෘත්ති ටිකක් කියවන්න තව ටිකක්.
1: හරි.
0: කියවලා පොප්කෝන් ටිකකුත් හදාගෙන 2012 චිත්‍රපටිය බලන්න. චිත්‍රපටිය බලලා ඉවරුණාට පස්සේ සන්තෝෂ වෙන්න මේ රට ගැන අපි මොනතරම් අමාරුවෙන් ආර්ථිකයේ පැත්තේ ගේමක් ගහගෙන දිව්වත්
1: හරි
0: ඔය ගම් වතුරක් කියන එක ඒකත් ඇත්තටම මැනේජ් කරන්න පුළුවන් ලෙවල් එකේ අපිට වෙලා තියෙන හිතුවක්කාරකමට අපි අර කඳු උඩ කඳු සුද්ධ කරලානේ තියෙන්නේ.
1: ඔව් අන්න ඒකනේ.
0: ඇත්තටම සමහර වෙලාවට අපේ මේ උඩරට පැත්තට යනකොට ඒ කඳු සුද්ධ කරලා මිනිස්සු ගෙවල් හදලා තියෙන දිහාව දැක්කාම හිතනවා මේවා ගැන වචනයකින්වත් උපදෙසක් දෙන්න කවුරුවත් හිටියේ නැද්ද?
1: ඒ කියන්නේ දැක්කම සමහරක බයයි. මේ හදලා තියෙන විදිය දැක්කම.
0: අනිවාර්යයෙන්. නුවර පැත්තෙත් එහෙම මම දැකලා
1: තියෙනවා. Yes.
0: සුද්ධ රට බාර දීලා යනකොට කියලා ගියාලුනේ. ඕන දෙයක් කරන්න කන්දට අත තියන්න එපා කියලා කිව්වලු. ඕන දෙයක් කරන්න කියලා. ඉතින් අපේ අරිය ජල වාහනය ගැන කතා කරත් අපේ මේ ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාර ගැන හිතුවත්
1: හරි.
0: ඉතින් ඇත්ත ජල මූල ආශ්‍රවල ඉඳලම විශාල ප්‍රශ්නයක්. ඒවයි අපි ජනාවාස හදාගන්න එක. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අර වගේ මහා භයානක තැන්වල සමහර ගෙවල් හදන්න අපි දන්න ඕනේ. ගියක් දොරක් හදන්න ගියාම අවසර ගන්න
1: ඕනේ.
0: මම මේ කල්පනා අවසර දුන්නේ කවුද කියලා.
1: පුදුමයි.
0: ඒ පුදුම හිතෙනවා.
1: ඇත්තටම.
0: ඉතින් මම කියන්න හැදුවේ ඒව හරියට කළමනාකරණය කරගත්තනම් ඉතින් ගං වතුරක් එකක් තමයි ඔය ගං වතුර කියන එක අපිට එහෙනම් ඔය හැටියට නොයෙන්ඩක් තිබ්බා.
1: ඔව් ඒක ඇත්ත.
0: සහ එහෙම එකක් ආවත් ජීවිත හානි කියන එක නිකන් ඇත්තේම නැති තරමට මැනේජ් කරන්නත් තිබ්බා.
1: ඒ කියන්නේ නායම් ඒ වගේ දේවල්.
0: ඒවා මාරු විදිහට කන්ට්‍රෝල් කරගන්න තිබ්බා.
1: ඉතින්
0: අපි එහෙම බලනකොට අපි පොඩ්ඩක් ඉල්ලන් කෑමක තමයි අපි නම් මේ ඉන්නේ.
1: ඒ කියන්නේ ස්වභාව ධර්මෙන් අපිට පනිෂ්මන්ට් එක දීලා
0: නැහැ. නෑ නෑ ස්වභාව ධර්මෙන් අපිට පනිෂ්මන්ට් එක දීලා
1: තියෙන්නේ. ආ ඔය අපි කළ තියෙන වැඩේට.
0: ඒකට පනිෂ්මන්ට් එකයි අපිට හම්බෙන්නේ. එතකොට එහෙම බලනකොට අර ඒවා ස්වභාවික අනුතුරුම නෙමෙයි. අපි නිකන් අර 5 කිලෝමීටර 150 කතර වේගෙන් එන 18 wheel ට්‍රක් එකක් එනකොටම පාර පැන්න වගේ වැඩක් තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් අහන්න දෙයක් නැහැ නේ. එහෙම නැතුව ගත්තොත් මේක අපි හරියට කරලා තිබුණා නේද?
1: හරි ඔකේ.
0: ඉතින් මේ රට කියන්නේ එහෙම ස්වභාවික අනුතුරු කියන ඒවා හොයාගන්න බැරි රටක් නේ. ඒ ගැන 2012 චිත්‍රපටියත් බලලා හිතලා සතුටු වෙන්න.
1: හරි.
0: පාතිරූප දේශවාසෝච්ච කියන එක මේ සුදුසු ප්‍රදේශයක වාසය කරනවා කියන එක සමානට ආර්ථික වශයෙන් අපි අර ඇමරිකන් දියුණුව හොයාගන්න බැරුව බාගමිට අපිට ඒක හොයාගන්න බැරි වෙලා තියෙන්නේ හොඳකටද මන්දා කියලත් සමහරවිට මට හිතෙලා තියෙනවා. ඉතින් මම ඒක වෙන වැඩි තර්ක කරන්න යන්නේ නැහැ. සමහරවිට අසීමාන්තික දියුණුවක් නැති එකත් හොඳයිද කියලත් හිතිච්ච වෙලාවල් නැතුව නෙමෙයි.
1: ඒ කියන අර පොඩක් පතෝල වගේ ඉන්න කෙනොත් පොඩි තියෙනවා වගේ වාසියක් නේ.
0: එතකොට නිකන් මේ අල්පේච්චලා ඉන්නේ පොඩි මැච්චයක් ගහගෙන මේ ස්වභාවික පරිසරය ඇතුලේ ඔය කොහරි පොඩි ඉඳ තියෙන තැනක අල්ලන් ඉන්න පුළුවන්.
1: ඒක ඇත්ත.
0: අපිටත් වෙලා තියෙන ඉතින් තණ්හාවනේ කන්දම අල්ලන්නනේ තණ්හාව තියෙන. කන්දම සුද්ධ කරලා
1: වවනවා. view එක අපිට ඕන
0: view එක හොයනවා කන්දම සුද්ධ කරනවා. ඉතින් ආය යනවා. ඉතින් බනිනවා ස්වභාවික අනුතුරු නෙමෙයි. ඒ ස්වභාවික අනුතුරු තත්ත්වේ ඒවා බැලුවම ඒවා නිර්මාණය කරන පළවෙනි අඩිතාලම තියලා තෙන්නේ අපි.
1: අපි. ඒකනේ.
0: හොඳම එක තමයි ඒවට ඇප්‍රුවල් දුන්න මිනිස්සු.
1: හරි කවුරුහරි දෙන්න ඇති නේද?
0: නැතුවට.
1: ඒකනේ නේ.
0: නේද? නැතුවද? නැතුව කොහොමද ගියක් හදන්නේ? ගියන්නේ නෙමෙයි ලැට් එකක්වත් හදන්න බෑ පර්මනන්ට් ස්ට්‍රක්චර් එකක් විදියට හරියට කියන්න කරන්නේ නැතුව.
1: හැබැයි ඉතින් අපි දෙයක් කරන්න ගියාම නීතිය හරි තදයි. එහෙම
0: වෙයි. නීතිය තදයි. ඒත් කට්ටියට තමයි තදයි. නෑ
1: නෑ.
0: ඕ.
1: අර සුදුසු ප්‍රදේශ. සමහර
0: ප්‍රදේශ වල නීතිය පොඩ්ඩක් බුරුල්. පස් වගේම good one. ඉතින් 2012 චිත්‍රපටිය බලන්න. ඒක මං හිතන්නේ කලින් ඩේට් කරලා දීලා තියෙන. 2012 නෙමෙයි 26 කියලා දාන්න තිබිච්ච. 2012 කියලා දාලා. නමුත් අනතුරු දැකපු නිර්මාණශීලී මිනිස්සු ගොඩාක් දේවල් චිත්‍රපටි හරහා මේ ලෝකෙට කියලා තියෙනවා. අපි ඒවෙන් සිග්නල් එක අරන් තිනා ලස්සන චිත්‍රපටියක් කියන එක විතරයි.
1: සහ මෙහෙම වෙන්නේ නැහැ කියලාත් අපි හිතනවා.
0: මේ
1: ෆිල්ම් මේවා ෆිල්ම්.
0: මෙහෙම වෙන්නේ. අපි හිතන් එන්න මල්ලි බල්ලා කන්නේ ඒ වගේ අපි
1: ඉතින්
0: ඕක තමයි වැඩි.
1: අපි දැන් කිව්වනේ හොඳ තැනක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනාවක්
0: කියලා. අනිවාර්යෙන් අනිවාර්යෙන් පතිරූප දේශ වාසෝච කියන එක මම ඉතාම තදින් විශ්වාස කරනවා. නේබහුඩ් එක වැදගත්, පොළව භූමිය වැදගත්, ස්වභාවික අනතුරු වෙන්නේ නැති එක මොන තරම් වැදගත්ද කියලා කියන්නේ. මෙහෙමයි ගං අතුරේ ගහගෙන යන්න ඕනේ නැහැ. ගෙදරට අඟල් 6ක් වතුර දාලා දවස් දෙකක් තිබ්බම ඇති.
1: ඔව් ඒක ඇත්ත. ජීවිතේම පාවෙනවා ඊට පස්සේ ආයෙවත්.
0: අඟල් 6ක් ගෙදර වතුර දාලා දවස් දෙකක් තුනක් බහින්න තුන තිබ්බම ඇති. ගං වතුර අරගෙන මේ වෝදගෙන ගහගෙන යන්න එහෙම ඕනේ නැහැ. ඉතින්
1: අපි ලස්සන තැනක් ගැන කතා කරනවා මේ දවස්වල ප්‍රයිම් ලෑන්ඩ්ස් එක්ක. ඉතින් ඒ තැන තමයි නුවර පාරට මීටර් 300ක් දුරින් තියෙන පයින් එන්න පුළුවන් නුවර පාරට. සහ ඉතින් ඔබ දන්නවා දැන් ඔය ඒරියා එක ගත්තොත් අරවින්ද කොළඹ වගේ තමයි දැන් දියුණුව. එතකොට හොස්පිටල්ස්ද පාසල්ද හැම දෙයක්ම ළඟ ළඟ තියෙන හරි සුපිරි පරිසරයක තමයි මේ අලුත්ම අපාර්ට්මන්ට් සෙට් එක ඉදි වෙන්නේ. ආසම ගැල්ල කියන්නම් ස්ටාර්ට් කරන්නේ මිලියන 31 ඉඳලා.
0: මිලියන 31 ඉඳලා පටන්
1: ගන්න. ඔව් නේද? ඒකන වැඩේ කොට දාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
0: නෝර පාරට එච්චරයි කිව්වට කොහෙද කියලා කියන්නේ නැද්ද අපිට? නෝර පාර දිගටම තියෙනවනේ ඉතින්.
1: දැන් ඒක කොහෙද කියන්නේ මේක කඩවත හරිය ඒරියා එකේ තමයි කියන්නේ. හරිද? ඉතින් ඔයගලට වැඩි විස්තර දැනගන්න කොහොමද 13:22 නම්බරයකට කතා කරන්න වෙනවා. මොකද අපිට ඔක්කොම විස්තර මෙතන කියලා ඔබව අර කුතුහල කෑල්ල.
0: ඒ කියන්නේ කඩවතට කිට්ටුව නෝර පාරට මීටර
1: 300යි. යස්.
0: දැන් ප්‍රයිම් එකේ ප්‍රොජෙක්ට්ස් හැම එකක්ම බලනවා හදනකොට.
1: හරි ඕකේ.
0: ස්වභාවික විපතක් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. එහෙම සම්භාවිතාවක් නැහැ. අන්න ඒ වගේ තැන් තමයි දැන් ප්‍රයිම් එක තෝරගන්නේ. ඉතින් ප්‍රයිම් ඔබට කොහේ හරි රෙසිඩෙන්සිස් එකක් මොනා හරි එකක් හදලා දෙනවා නම් නේද? අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් හරි මොනවා හදලා දෙනවා නම්.
1: හරි.
0: ඔබ දැනගන්න ඕනේ. ඒගොල්ලොත් පොඩ්ඩක් දැන් අතීත විස්තර හොයලා බලනවා. දැන් මටත් එහෙම හම්බෙලා තියෙනවා. ගෙයක් එහෙම බලන්න ආපුවම මේ අහල පහලින් අහල බලන මේ පැත්තේ යට වෙනවද?
1: ආ ඒක හරි.
0: මේ පැත්තේ යට වෙනවද? මේ පැත්තේ මේ පායන කාලේට ලිං වල වතුර තියෙනවද? මිනිස්සු දැන් ඒව හොයනවා. ඒක හොඳයි.
1: ඒක
0: හොඳයි. ඉතින් මේ වටේ ලිං වල වතුර බලන්න දෙයක් නැහැ. මේවා නල ජල පහසුකම් විදුලිය ඒව දැන් කතා කරන්නෙත් නැහැ. ඉස්සර ඉඩමක් අඩමක් විකුණන්න ගියාම පිරිසුදු ඔප්පු කියනවා. තෙකලා විදුලිය නල ජලය ඕවගේ දැන් කියන්නේ නැහැ. ඒවා කියන්න ඕනේ නැහැ. මොකද අපි ගන්නෙ ප්‍රයිම් එකෙන් තමයි අපි ප්‍රොජෙක්ට්ස් වලට අපි ප්‍රයිම් එකේ ප්‍රොජෙක්ට්ස් වලින් තමයි අපි ගෙවල් දොරවල් apartment ගන්නෙ දැන්.
1: දැන් ඔන්න පොඩ්ඩක් හොයලා බලනවා pool එකක් තියෙනවද? ආ gym එකක් තියෙනවද?
0: දැන් prime එකේ project එකක් කිව්වම ඒ ටික අහන්නෙත් නැහැ. අහන්නෙත්
1: නැහැ.
0: pool එකක් තියෙනවද කියලා prime project එකෙන් අහන්න ඕනේ නැහැ.
1: තියෙනවා.
0: මිනිස්සුන්ට ඒ සිහින වලට අසාව කොච්චර තියෙනවද කියලා prime දන්නවා. මිනිස්සුන්ගේ නාඩිය prime අල්ලලා තියෙනවා.
1: හරි. එහෙනම් මතක තියාගන්න 13:22 call එකක් දීලා මේ weekend එකක් නෙන්නේ හිටිනම් පොඩක් ගිහලා බලන්න නේ. කතා බහ කරගන්න. Right.
0: එක තැනක් හරි Tamanට කියලා හදා ගන්න බලන්න. එක තැනක් නේද? එක තැනක් ඉතින් එහෙම තියෙන එක හොඳයි. බය නැතුව මේ අපේ ගෙදර කියලා කියන්න පුළුවන් තැන.
1: ඔව් නේ. එකම රටක් එකම තැනක්.
0: ඔව් ඔව් ඔව්.
1: වගේ සීන් එක.
0: ඔව්. අත්තරීම පුරුදු කරන්න ඕනේ තරම් ඔය ගානටම තාම අත අරගන්න බෑනේ.
1: බෑනේ බෑනේ අපෝ. එහෙම බෑ.
0: ඒක තමයි.
1: දැන් ඊයේ දළදා පෙරහැර අවසන් රන්දෝලි පෙරහැර ඊයේ දවසේ විදි සංචාරය කළා. ඉතින් අපිට සමහන් අමතක කරන්න බෑ. මේ පෙරහැර ඒ සම්පූර්ණ කාලය ගත්තොතින් සමහන් මැදිහත් වෙලා ලොකු වැඩ කටයුත්තක් කරා. ඉතින් ඒක අපි වීඩියෝස් දැක්කා ගොඩක්. ඒක හරි ලස්සනයි.
0: මම අන්තිමට දැක්කා.
1: හරි.
0: දැන් මේ අලියත්තු ගෙන්නනවානේ ඔය තව තව පලාත් වලින්.
1: හරි.
0: විශාල පෙරහැරක්නේ මේක. මේ කතරගම වාසනායතත්
1: හරි
0: ඇවිල්ලා මේ යා බලාගන්නේ අජිත් මාමලු.
1: හරි.
0: අජිත් මාම සමහන් එකක් බොනවා. මේ ඇතත් මෙහෙම තට්ටු කර කර සමහන් එකක්
1: කියනවා.
0: සමහන් එකක් හෙමිස්සා වගේ කියලා නේද? ඉතින් ශිල්පින්න බලාගන්න සැහැණ මහන්සියක් ගත්තා. ආරක්ෂාවේ පෙළහර පෑවා
1: සමහන්.
0: ඉතින් ඒ වගේ ශිල්පීන් රටකට ඉන්න එක හරි වාසනාවක්. සහ සම්ප්‍රදාය රකින්න කැපවෙච්ච මිනිස්සු ඉන්න එක.
1: හරි ඔකේ.
0: ඒක ඔයාටයි මටයි කරන්න බෑ. ඔයමයි කරන්නෙත් නෑ. ලෝකේ අලුත් වෙනකොට ලෝකේ දියුණු වෙනකොට මේ પરම්පරාවල ඊළඟ අලුත් પરම්පරාවල් වෙනස් වෙන කොච්චර ඉඩක් තියෙනවද?
1: ඔව් ඒ
0: ඒගොල්ලන්ට තලුත් ලෝකේ හොයාගෙන අලුත් පන්නේ ජීවිතයක් ගත කරන්න කොච්චර ආසාවල් එනවද? මේ සියල්ල තිබුණත් භාගයට ඒවා කරන අතර උනත්.
1: හරි.
0: මේ සම්ප්‍රදායිකව පැවුරිච්ච වගකීම රාජකාරිය ඕක රාජකාරියක්නේ. ඕක ඉෂ්ට කරන්න එන ශිල්පීන්ව බලාගත් එකම ඇති. ලින්ක් සමහරවට නේද?
1: ඒකත් එක හරිම ලස්සන වැඩක්.
0: හරිම ලස්සනට ඒක.
1: හැමෝම ආගය කළා ඒ වැඩේ.

0: යුත්තකෙව අට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් සිදුරුම් ගිනුම
1: පරම්පරා ගාන අපේරටේ හොඳ ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සං කරපු කොලිටිය මේන්ටෙන් කරපු කැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: experience එකකට නැල්වත්ත බට
1: asset line finance within best bike එකකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන bajaj city 100 හා platina 100 motorcycle සඳහා පහසුම leasing අමතන්න 0.1114 700
2: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david piris e mobility වෙතින් 0.1114 700 550
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8 233 444 සීතා හදවත් දිනු හිතවත්කම
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 30කින් සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට්

0: 7133 අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
4: අද ගැස්මට සියත
5: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
6: මුහුදෙන්වත් ගුවනින්වත් ගුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි.
7: මොකෝනේ තරහයි? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
9: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: ඉක්ලිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
12: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුර සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: සීතා දිවයි.

0: දැන මේ සමාජ මාධ්‍ය ඇතුළේ ලස්සන කතාවක් ලස්සන වීඩියෝ එකක් තියෙන මට ඒවා ෂෙයා කරන්න විදියක් නෑ ඔයගොල්ලන්ට.
1: යා.
0: හැබැයි වීඩියෝ එකේ තියෙන්නේ මේ අලි බලා ගන්න කෙනාට අපි ඇද් ගොව්වා අලි මේ කිව්වට. ඒත් කියන්නේ අලි බාසුන් නෑ.
1: අලි බාසුන් නෑ?
0: ඔව්.
1: ඕකේ.
0: ඉතින් මේ ඒගොල්ලෝ ගාව තියෙනවා මේ පොඩි පිහියක්. ඒක ඉතින් අර පාරම්පරිකව මේක අතින් අතට එනවා කියලාත් කියනවා. ඉතින් අලියාගේ පොඩි පොඩි වැඩ කටයුතු කරන්න යාගේ නියපොතු සුද්ධ කරන්න පොඩි පොඩි අතු කපලා දෙන ඒ වගේ වැඩවලට ඒක පාවිච්චි කරනවා.
1: හා ඕකේ.
0: කොමාරි මේ පෙරහැරේදී මේ ඒ පිහිය ගෙනියන්න දීලා නැහැ. ආරක්ෂක නිලධාරීන් කියලා දෙනවා මේ පිහිය ගෙනියන්න දෙන්න බෑ කියලා.
1: හරි.
0: පස්සේ දින කිව්වා මේ මෙහෙම අලියාගේ වැඩ කටයුතු කරනවා මම මේ අලියා බලා ගන්න කෙනා. ආයෙනද අලියාවත් එක්කන් එන්න වෙයි පෙන්වන්න කියලා. අලියාව එක්කන් එනවා කියන්නේ. අලියාවල් ඉන්නවා මේ අපේ කට්ටිය තමයි මේ මගේ මේ
1: මගේ නයිෆ් එකක්
0: මගේ මේ මගේ නයිෆ් එක පොඩක් වාසිනාට දෙන්න බැරිද? පස්සේ පිහිය දීලා දෙනවා.
1: ආ ඕකේ ඕකේ.
0: දෙන්නත් එක හුරේ රන් යනවා අයිත් පාර.
1: පිහිය අතරේ.
0: ඔව්. හරිනේ පිහිය ගත්තා මෙයා පියන් මේ.
1: මේ පොඩි ටික කපා ගන්න කිව්වා. අලියා හරි කියුට්. අලියා කොච්චර ලොකු උනත් නේ.
0: ඒ අලියා දන්නේ නැලුනේ සයිස් එක.
1: අරවා දෙකද දෙව් මිනිහව. ඒ කියන්නේ අලියාගේ අර කුරු ඇතින්නයක් ඉන්නවනේ මේ දවස්වල හරි Facebook එකේ හරිම ප්‍රසිද්ධයි. අනේ හරි කියුට්. එයා මිටි කුරුයි. මතලයි මිටි. බෝලයක් වගේ යන්නේ. දෙව් මිනි. හරිම ෂොක්.
0: අලිත් ඉතින් මේ අපි වගේ නැතේ බලනවා ඇති නේද?
1: ඔය ආ කතා කරනවා අයියලා යනකොට අලි අයියලා එහෙම යනකොට.
0: යනකොට.
1: එහෙනම්
0: අයියා.
1: අයියා.
0: ගානදනේ.
1: රයිට් අපි ඉතින් මේ වගේ වීඩියෝස් ඕගලන්ට ගොඩාක් බලන්න පුළුවන් කිසිම හිතේ නිකන් අර
0: ඩේට ගැන විශ්වාසයක් නැතුව.
1: නැතුව. හරියට හරි. ඒකට කරන්න තියෙන්නේ හච් 15 පැකේජ් එක දාගන්න එක
0: පමණයි. අපිට කොට ඩේට බලන්නේ
1: නැහැ.
0: හරි. බඩ ගාලා බලාගෙන බලාගෙන යනවා. මේ පැකේජ් එක නොතිබුණොත් මගදී ඩේටා වෝනින් එනවා. ඊට පස්සේ පැකේජ් එකෙන් පස්සේ ඩේටා වලට අමතර ඩේටා වලට චාර්ජ් වෙන්න ගන්නවා. සමහර පැකේජස් ඩිස්කනෙක් වෙනවා.
1: හරි ඕකේ.
0: ඉතින් කොහොමද අපි ස්ලෝ ඩවුන් වෙන්නේ?
1: ආ ආ.
0: සමහර අය නෑනේ කියලා බලනවා. බිලාපම හූල්නවා. ඌ
1: ඇයි චාර්ජ් වෙලා?
0: 1199 න් කරගන්න තියෙන වැඩේ හච් එකෙන් ඇප්ස් 15කට unlimited data. 1199 න් ඉවර කරගන්න තියෙන දේට. රුපියල් 10ක්වත් වැඩේ මේදන් කරන්න එපා.
1: ඕ ඒක හරි.
0: තේරුමක් නෑ. මොකද එකම වැඩේ. ඔබ ඔය 5000ට 6000ට භාගයට 10-15000 කරන වැඩේ අපි 1199 නුත් කරනවා. එන්න අපේ හච් 15 ක්ලබ් එකට එන්න.
1: Yes.
0: ඇක්ටිව් කරගන්න ළඟමින් හච් නියෝජිතයෙකුට දීලා ඩුවල් සිම් ෆැසිලිටි එක තියෙනවා නම් වර්චුවල් සිම් ෆැසිලිටි එක තියෙනවා නම් ඩුවල් සිම් ඕනෙත් නැහැ වර්චුවල් තියෙනවා නම් සිම් එකක් නැතුවම කරන්න පුළුවන්. පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඔබේ ඩේටා වැඩ ටික. ඒ ඇති. අපි කොහොමත් ඔබේ ෆෝන් බිල් එක 2000-3000කට පල්ලෙහෙන් තියන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්.
0: අනිවාර්යයෙන්ම තිබ්බ හැකියි.
1: Yes.
0: නේද?
1: 1000
0: 2000කට අඩුවෙන් තියාගන්න පුළුවන් ටෝටල් ෆෝන් බිල් එකම මොන මැච් එකක් ගහලා හරි.
1: ඕ ඒක හරි.
0: Right. ඒ තමයි H15 ගැන ඔබ දැනගන්න ඕනේ ඔච්චරයි. ඔක්කොට මතක තියාගන්නවා කොයි වෙලාවරි හිතේ ඉන්නේ ඔබට. ආන්නේ data මතක ඇතුව ඒක දාගන්න.
1: දැන් අරවින්ද අපි දාගත්තනේ අර ඇලුමෙක්ස් එකෙන් හඳුන්වලා දුන්න අර මෙෂ් එක දැම්මට පේනෝ දැන් අපි ජනෙල් අරලන තියෙන මදුරු වෙනවා. එන හැපි එකේ එන්නේ හරිද?
0: පටාගෙන එනවා.
1: අරකින්. අපිට ඉතින් අනේ වන්ද ඉතින් මොකද්ද කරන්නේ නේ?
0: නේද?
1: ඒක බෙන්ගෝ.
0: කියලා හැපිල වැටෙනවා.
1: එතනින් සද්ද එතනින් ඉවර වෙනවා. ඇත්තටම මේක හරි ෂෝක් මෙෂ් එකක්. ඒක කියන්න ඕනේ. මොකද දැන් සාමාන්‍යයෙන්
0: ඔයි මම දැකලා තියෙනවා ඉස්සර ඕකන් මේන්. මේ නයිලෝන් ප්‍රොඩක්ට් එකක් උත් තියෙනවා.
1: හරි.
0: ඒක කාලයක් ඇද්දී මේ හිල් හැදෙනවා. ආයි මොන ප්‍රොඩක්ට් එකම ගේන්න
1: වෙනවා. ඔව්.
0: ඉස්සරම අපි ජනෙල් වල අර උඩ තියෙන වාකවුළු වගේ තියෙන ඒවා තියෙන.
1: පෑන් ලයිට්.
0: පෑන් ලයිට් නෙමෙයි ජනෙලෙ උඩ තියෙන්නේ. ජනෙල උඩ තියෙන පෑන් ලයිට්ද? ලූවර්ස් කියන්නේ.
1: හා රයිට්.
0: පටිපටි ගහලා හුලං එන්න හදලා තියෙන ජනෙල වැහුවාම.
1: හා හා.
0: ඒවට ගේ ඇතුලෙන් අපි මේ මෙෂ් එක ගහලා
1: තියෙනවා. යස්.
0: ලේන්නු කනවද මොන හරි සත්තු කනවද දන්නේ හිකිහිල්ල ඇදෙනවා.
1: ඔව්. අලිත් එත්තේ.
0: ඔව්. ඒත් අපි තියන්ගන්න මේ ලොකු හිල් දෙක තුනක් තියෙනවා. ආ ඉතුරුටික හොඳට තියෙනවනේ කියලා තියන්ගන්න. කිසිම තේරවන්නේ
1: නැහැ.
0: මේක ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්. මේක හිතාමතා ඩෙලිබරේට්ලි ඔබ ඩැමේජ් එකක් කරොත් ඇරෙන්න බොහොම පෑදිලි මේක ලේනෙකුට කපන්න හරි මේ මීයෙකුට කපන්න පුළුවන් එකක් නෙවෙයි. උංගව කපන්න යන්නෙත් නැහැ. අපි මොනාර ඩැමේජ් එකක් හිතලා මතලා කරගත්තේ නැත්තම්
1: හරි.
0: මේක සෑහෙන කාලයක් තියෙනවා. සහ ඔබේ අර ඇලුමිනියම් වලින් දාගත්ත ස්ලයිඩින් වින්ඩෝ එක ස්ලයිඩින් ඔය තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝ වගේ දාන බිමටම දාන ලොකු ජනේල තියෙන. ඒවට නියම ප්‍රොඩක්ට් එක. ඒකේ තියෙන අර ලස්සන නැති කරගන්න නැතුව ඔබට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ හංගල වගේ තියන්නත් පුළුවන් ස්ලයිඩ් කරලා. මොකක්ද එක පැත්තනේ ස්ලයිඩ් කරන්න පුළුවන්.
1: ඔව් ඔව් ඒක හරි.
0: කොහොම එක පැත්තට තල්ලු කරලා තියලා දවල්ට ඇරියපුවාම හුලඟත් ඕනේ මදුරුවොත් එන වෙලාව අන්න මෙෂ් එකට අක්ගාලා තල්ලු කරලා දොර වහන්න නැතුව මෙෂ් එක දාලා තිබ්බ හැකි. වටේ පිටේ පේනවා. හුලඟ ඇතුළට එනවා. රස්නේ හිටින්නේ නැහැ ඇතුළේ ගේ ඇතුළේ.
1: නියමයි නේ.
0: ඉතින් මේ තමයි ඇලුමෙක්ස් මේ හරිම කාලීන ප්‍රොඩක්ට් එක. දැන් නම් ඩෙන්ගු ගැන වැඩි කතා නොකරත් අපි ආයි ලබන අවුරුද්දේ මරදීම කතා කරමු. ආ එන්න බා.
1: ඒවට වැඩ
0: අපි අපි අපි අපි ප්‍රීඩි වෙලා ඉන්නේ.
1: කතා කරා.
0: ඒ ගැන කතා කරමු. කතා කරන්න ඉන්නේ මෙතන වැඩි වැඩේ කරනවට වඩා.
1: හයිය තියෙන්න ඕනේ නේ.
0: අනිවාර්යෙන් තියෙන්න
1: ඕනේ. එතකොට දැන් ව්‍යාපාරික මට මාර ආසාවක් තියෙනවා රෙන්ද ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒක මන් දන්නේ මට මට හිතනවා මට ඒක පුළුවන් කියලාත් හිතනවා. හැබැයි මට ස්ටාර්ට් එකක් තමයි තාම ගන්න බැරි උනේ. කවදා හරි දවසක මම ඒකට යනවා. හැබැයි මං හිතනවා මට ඒ වැඩේ සක්සස් කරගන්න LLC ෆයිනෑන්ස් මගේ පිටිපස්සෙන් ඉඳී කියලා හැමදාම මං එහෙම ව්‍යාපාරිකෙක් වුණොත්. මොකද දැන්ට මේ ඉන්න ව්‍යාපාරිකයන්ට දෙන සහන දිහා බැලුවම යා තමයි මේකේ උඩින් මින්නේ අපිට සපෝට් කරන්න ඉන්න ලොකුම කෙනා යා කියලා මට දැන් දැනිලා හිටියේ. හරිද?
0: අපි මුලදී කතා කරා දැන් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න කාලේදී.
1: යා
0: සමහර වෙලාවට අපි ගිහිල්ලා මූල්‍ය ආයතන වලට ඔප්පු කරන්න ඕනේ මෙහෙම. අපිට බිස්නස් එකක් කරන්න ඔළුවේ තියෙනවා. ඒකට සල්ලි ටිකක් ඕනේ. මට ඕන් තරම් සල්ලි තියෙනවා. ඒකට ණයක් ඕනේ කියලා. මිනිස්සු ණය වෙන්නේ නැහැ තමන්ට ඕන තරම් සල්ලි තියෙනවා නම්. ඉතින් අපිට හුඟක් වෙලාවට ව්‍යාපාරික ලස්සන අදහස් තියෙනවා.
1: හරි.
0: කවුරු හරි කෙනෙක් ඕනේ අපිට ඒක ඒක ඒක හොඳ හොඳ ව්‍යාපාරික අදහසක් කියලා තේරෙන මිනිහෙකුත් එපේ.
1: ඔව් අන්න ඒකනේ. ඒක නෑ.
0: අපි කියන්න හදන දේ තේරෙන්න ඕනේ කාට හරි. මේ යක්ෂයා මාර කොනක් නේ අල්ලගෙන තියෙන්නේ. මේකේ මාර ගේමක් ගහන්න පුළුවන් මිසස් එකේ මේ මිනිහා මේ සෙට් වෙන්නේ. මේ මිනිහට උදව් කරන්න ඕනේ.
1: එහෙම දැනෙන කෙනෙක් වෙන්න ඕනේ.
0: ඔව්.
1: නැත්නම් වැඩක් නෑනේ.
0: අන්න ඒ වගේ බිස්නස් එකක පොටෙන්ෂල් එක බිස්නස් එකක් සාර්ථක වෙන තියෙන අවස්ථාව කොච්චරද කියලා බලලා
1: හරි
0: මේකට බය නැතුව සල්ලි දාන්න පුළුවන් අපිට. ඒ රිස්ක් එක කරන් අපි සල්ලි දාමු කියන එක කියාගන්න LLC ෆයිනෑන්ස් එකේ කට්ටිය ඉන්නවා. ඒක වෙනම ටීම් එකක් ඉන්නවා.
1: යස්.
0: ඒ රිස්ක් එක ඇනලයිස් කරලා කරන වැඩවලට සල්ලි දාන්න. ඉතින් මිනිහෙකුට පොඩි තැන ඉඳලා අතේ සල්ලි නොතිබුණත්
1: හරි
0: බිස්නස් එකක් පටන් ගන්න එක කරන්න බැරි වැඩක් නෙමෙයි කියලා ඔබ දැන් දැනගෙන ඉන්න
1: ඕනේ. මොකද LLC ෆයිනෑන්ස් හැමදාම ඉන්නවා.

0: මේ අපි අද ප්‍රැක්ටිස් දාගමු අපේ සිංදුව
1: බෑ
0: අපේ ඩුවට් එක අපි සිං කරන එක අදත් අපි ප්‍රැක්ටිස්
2: ඔයාගේ කටේ සයිස් එක වල ඩුවට් එක තනියම ගියාගන්න
0: අද
1: දෙපෙත්
0: දවල් දෙකට අපේ ගෙදර දාමු හැමදාම උගලන්ගේ ගෙදරනේ දැන් අපේ ගෙදරත් තියනානේ අපේ ගෙදරත් තියනවා පාටි ස්පීකර් එකක් රයිට්
2: ඉතින් අපි කියනවා මේකට අපි ප්‍රැක්ටිස් කරන සින්දු ගැන කියනවද
0: කියලා පෙන්නනවද මෙතන ඒවත් ඕන වෙන සින්දුවක් කියලා පෙන්නම ඒක නම් බෑ මට ආසයි වෙලාවටම ටක් ගාලා මේව කරන්න රයිට් ඉතින් මෙහෙමයි ඉතින් හිතේ ඇතුලේ ඉන්න අපේ ගායකෙක් අපි කාගෙත් නේ ඒකනේ අපි වොෂ්රූම් එකට ගියාම නම් පොඩි සින්දු කැලක් කියන්නේ එයාට එළියට එන්න තමයි අවස්ථාව ඕනේ පොඩි නිකන් චකිතයක් ලැජ්ජාවක් තියෙනවා තැනකට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා සින්දුවක් කියන්න මොකද අපිට ප්‍රැක්ටිස් එක නැති නිසා ඒක ප්‍රැක්ටිස් කරගන්නකෝ ගෙදර අබාන්සකට ගියා නම් ඔයගලන්ට හොඳම ඔඩියෝ සිස්ටම් එකක් ගන්න පුළුවන් මයික් එකකුත් හම්බ වෙනවා අනිත් එක රේඩියෝ අහන්නත් පුළුවන් මේක මාරයි කියන්නේ අපේ රටටම ගැලපෙන විදිහට කස්ටමයිස් කරලා හදපු එකක් කියලා මට හිතෙනවා මේ ඔඩියෝ සිස්ටම් එක කියන්නේ අපි නිකන්
2: සමහර වෙලාවට වෙන්න ඇති
0: ඕනේ
2: ඒ අබාන් ස්පීකර්ස් වල අර මිනිස්සු ආසයව ගොඩක් ඒවා තියෙනවා
0: යා යා
2: සමහර අය ආසයන අර LED එක එක ලයිට් පැටර්න්ස් වලට ඒව තියෙනම ඕනනම් ඒව ඕෆ් කරන්නත් පුළුවන්.
0: ඔව්.
2: මයික් එකක් හම්බ වෙන එක වටිනා එකටම හරියන. හ්ම්.
0: යස්.
2: ඕනනම් ඔබට අර ටිකක් ලොකු පාටි බොක්ස් එකක් අරගෙන ඒගොල්ලන්ගේ නේද?
0: හරි.
2: මේ ඔබට තවත් නිකන් වෙනමම ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ මයික් එකක් දාලා සින්දු කියන්නත් පුළුවන් ඇති නේද?
0: ආව කනෙක් කරගන්න පුළුවන් ඇති නේ.
2: ඔව්. ගොඩක් ඒ වයර් කනෙක්ෂන්ස් එනවනේ.
0: හරියට හරි.
2: එහෙම දාලා පුළුවන්.
0: හ්ම් හ්ම්.
2: එතකොට ඉතින් සද්දේ සම්පූර්ණ වෙනස් වෙනවා
0: සද්දේ දෙන්න සද්දේ
2: ටික ටික දියුණු වෙනකොට අපි නිකන් එක එක ඒවා try කරන්නත් ඕනේ
0: හරි okay
2: මොකද එක එක මයික් වර්ග තියෙනවා වෙනස් වෙනවනේ
0: හ්ම්
2: හ්ම් ඒ මයික් වල වටිනාකමත් වෙනස් වෙනවා ඒකෙන් එළියට එන සද්දෙත් වෙනස් වෙනවා
0: හ්ම්
2: ඒවත් හොයලා බලන්න මුලදී මේක හොඳටම ඇති හ්ම්
0: හ්ම් යා
2: මුල හරිය වැඩේ පටන් ගන්න
0: හරියට හරි අනිත් එක ගාන බලන්නකෝ රුපියල් 1500ක් ගෙවන්න පුළුවන් නම් මූලික ගෙවීම විදිහට ගෙදර අරගෙන යන්න පුළුවන් රුපියල් 2799 ඉඳන් ගන්න මාදිලි ගොඩක් තියෙනවා රේන්ජ් එකක්ම ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා
2: ලස්සන සින්දු ටිකක් මම දැකලා තියෙනවා මං කරෝකේ සයිට් එකක් ඔය මේ දවස්වල මම බලන එකක් තියෙනවා පාටිය කරෝකේ කියලා සයිට් එකක් තියෙනවා පාටිය කරෝකේ
0: ඕකේ
2: පාටිය කරෝකේ එහෙනම් තමයි ඒක තියෙන්නේ
0: හා හා
2: මම පොඩක් බැලුවා. බයි හොඳයි හොඳයි. බයි ඒක මහන්සියලා කරලා තියෙනවා. ඒකේ සින්දු ටික මහන්සියලා හොඳට කරලා තියෙනවා.
0: හරි.
2: වීකෙන්ඩ් එකේ හිමිට දාගෙන මේ හිමිට පොඩක් පටන් ගන්න. හ්ම්
0: හ්ම්.
2: ඒ සින්දුවක් ලස්සනට කියන්නේ ඉගෙන ගන්න එකේ මාර ගැම්මක් තියෙනවා.
0: ඔව් නේ වටිනාකමක්
2: එනවා. ඔව් ඉතින්. ඕනම තැනක
0: යා
2: ඕන ෆෝරම් එකකින් ඉතින් ගිහිල්ලා ඉන්නකොට බැරි වෙලා හරි කැරකිලා මයික් එක ආපු වෙලාවට බලන් ඉන්න මිනිස්සු නිකන් කවුද මල්ලි මේ කියන ගානට කියා ගන්න පුළුවන් වුණා නන්නේ
0: ඒ කියන්නේ ඔබේ වෘත්තිය මොකක් වුණත් ඔබට පුළුවන් නම් මෙහෙම කරනකොට ගායකෙක් වෙන්න ඒක ස්විච් වෙන්න නේ මරු මරු මරු මරු
2: ඩි ලස්සන ලස්සන අලංකාරයක් කියන්න පුළුවන් වෙනවානේ ඒක කරන්න තමයි අපි ওই ගානට දීලා තියෙන්නේ ඔබට පුළුවන් 1500ක මූලික ගෙවීමක් කරලා අරගෙන යන්න මූලික ගෙවීම 1500
0: හරි
2: රුපියල් 2700 ගණන් වල ඉඳලා ස්පීකර්ස් තියෙනවා චූටි වෙනන ලොකු ඒවා දක්වා.
0: හරි.
2: මාස 12ක් හම් වෙන ඔබට පොඩ පොඩ ගෙවල ඉවරයක් කරගන්න. ඊට වඩා කියන්නේ අබාන්ස් එකට යන්න නේද? අබාන්ස් ෂෝරූම් එකට ගිහිල්ලා අබාන්ස් ඔඩියෝ සිස්ටම්ස් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. බලන්න හැමෝටම හරියන જાති එකක් තියෙනවා බජට් එක පැත්තෙන් හරි, සයිස් එක පැත්තෙන්, පේනුවෙන් හරි මොන හරි. ඔබට ගැළපෙන මේක බලලා ඔබට ගෙනියන්න පුළුවන්, ගෙවන්න ගන්න පුළුවන්.
0: අද 28 උණුයි උණුයි උණුයි උණුයි හරිද මොකද
2: අපි කියන්නේ මාසෙවරෙන්ද
0: ඕ ඇයි අපිට දැන් තියනවානේ ස්මාර්ට් විනර් කෙනෙක් වෙන්න තියනවා ළමයි කාගීල්ස් ෆුඩ් සිටි වල කිස්ට් ස්මාර්ට් විනර් කෙනෙක් වෙන්න හැබැයි අගෝස්තු මාසයේ තමයි මේ වාසි ඔබට ලැබෙන්නේ ඉතින් අපි ඔබට මතක් කරනවා කිස්ට් නිෂ්පාදන ගන්න කිස්ට් බිස්කට් ඇතුළුව රුපියල් 1750ක කිස්ට් නිෂ්පාදන ගත්තට පස්සේ බිල් එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක SMS කරන්න 0713181181 ඊට පස්සේ තමයි මේ විදිහේ වටිනා ටැග් දිනා ගන්න පුළුවන්. ටැග් ටික මතක් කරන්නම්. ලැප්ටොප්ස් තියෙනවා, ටැබ්ස් තියෙනවා, ස්මාර්ට් ෆෝන්ස් තියෙනවා. එහෙනම් වැඩේ කාගිල්ස් එකත් එක්ක කතා කරගන්න. කතා කරන්න දෙයක් නැහැ මේ වැඩේ කරන්න නේ.
2: මම කාලයකට කලින් ගියානේ ලංකා ටයිල් කර්මාන්ත ශාලාව.
0: යා ඕකේ.
2: ඒක මං හිතන්නේ මගේ ලයිෆ් එකේ මට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. ඒ වගේ ප්‍රොඩක්ෂන් එකක් බලන්න. මං එතනට යන්න තුරුම විශ්වාස කරේ නැහැ. ඒක ඒ තරම් සංකීර්ණ ක්‍රියාවලියක්.
0: හා ඕකේ.
2: හරියට කරනවා නම් ඒ වැඩේ නිකන් දෙක පහට කරන්න බෑ. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්.
0: හරි.
2: ඒ මැෂිනරි හිතා ගන්න බෑ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ටික අරගෙන අමුද්‍රව්‍ය වලින් වැඩ ගන්න කලින් ඒ කරන ප්‍රොසෙස් එක ಜಾති 3-4ක් දානවා. එක එක මැටි ಜಾති දානවා, වැලි ಜಾති දානවා, තව එක එක කණිජ ಜಾති දානවා. ඒව දාලා හරියට මික්ස් කරන්න ඕනේ. ඒව හරි පාටිකල් එකට කුඩු කරගන්න ඕනේ. ඊට පස්සේ අය යන්ත්‍රානුසාරයෙන් මනිත් මැෂින් වලට යන්න ඕනේ.
0: ඕකේ.
2: ඊට පස්සේ ඒවට අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර වෙන්න ඕනේ. පදම වෙනස් වුණොත් ඒක ටයිල් එකේ ශක්තියට පෙනුමට අරකට මේට
0: ඔක්කොම ඉවරයි තින්නේ. මුට්ටිය බින්දුනොත් ඔක්කොම ඉවරයි.
2: හැම කෑල්ලක්ම හැම ප්‍රොසෙස් එකක්ම අවසානයේදී ඒ වැඩේ හරියට වුණාද කියලා චෙක් කරනවා. ඒ කරන ගමන් තමයි ඊළඟ එකට යවන්නේ. මේවා නිකන් රොබොටික්ස් වගේ. මිනිස්සු ඉන්නවා තැන් තැන්වල සුපර්වයිසර්ස්ලා ඉන්නවා බලාගෙන. ඒගොල්ලන්ට තියෙනවා රාජකාරියක්. ඒගොල්ලන්ගේ ඇහත් තුරු වෙලා තියෙන ඒගොල්ලෝ ගාව තියෙන උපකරණත් තමයි ඒගොල්ලන්ට පේනවා. ආ මේ ටයිල් එකේ. මිලියකින් 10න් පංකු කැදයක් ඊට වඩා පෙන්වුම් කරනත් එහෙම සිස්ටම් එකම ටයිල් එක එළියට දානවා.
0: යා ඕකේ.
2: ආයි කවුරුවත් අනේ මේක මේ බලන්නකෝ කියලා ඉන්න ඕනේ නැහැ. යන්ත්‍රයෙන්ම ටයිල් එක තල්ලු කරලා දානවා වෙන බෙල්ට් එකට. මේක ඩිෆෙක්ට් වෙලා තියෙන්නේ. මේක මේක මේ ලයින් එක යන්නේ නැහැ කියලා.
0: හරි.
2: ඊට පස්සේ ඒවා ප්‍රෙස් කරලා ඒවට ඕනත කරන හැඩතල අරගෙන
0: හරි
2: ඊට පස්සේ ඒවා ටෙස්ට් කරලා එහෙම තමයි මාකට් එකට එන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්.
0: yes okay.
2: ඉතින් ඒකයි අර ප්‍රමිතියක් ඇතුව ටයිල් හදන්න හැමෝටම බෑ.
0: හ්ම්.
2: ලංකාවේ හෑන්ඩ්මේඩ් ටයිල් ඉඳන්ම තියෙනවා. ඉතින් ඒවා ඒවා එක එක තැන් වලට විතරයි.
0: හ්ම්.
2: අර ගොඩාක් දැන් ඒගොල්ලන්ගේ අවුට්ඩෝ ටයිල් තියෙනවා. හරිම රෆ් පාවිච්චි එකට ඔරොත්තු දෙන.
0: ආ okay.
2: ඒ වගේ තැන් වලට දාන්න ඕන විශේෂ ටයිල් තියෙනවා. ඒවත් හදනවා ඒගොල්ලෝ. හැම ටයිල් එකම හැම තැනටම හරියන්නේ
0: නැහැ. හරියන්නේ නැහැ
2: නේ. ඔව්. ඒ විශේෂඥ දැනුම ඔබට ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරයකට ගිහාම ගන්න පුළුවන්. ඔබ නිකන් මේ රහසක් වගේ තියාගෙන ඉන්න එපා මොකද්ද කරන්න යන්නේ කියලා.
0: හරි.
2: ඔබ එයාට කියන්න ඕනේ ඔබ ටයිල් එක අරගෙන ගිහිල්ලා කොතනටද අල්ලන්න ඉන්නේ. ඔබ හිතන ලංකා ටයිල් එකේ මිනිස්සුන්ද මොකද අපි ටයිල් කොහේ අල්ලගත්තාම කියලා. නෑ මොකද ඒ ටයිල් වලට තියෙන ඒ විශේෂිත රාජකාරී කිරීමේ හැකියාව. හරිම ටයිල් එක සිලෙක්ට් කරගන්න රිග්‍රෙට් කරන්නේ නැහැ එතකොට. නේද? උදාහරණයක්කට වෝල් ටයිල් එක ෆ්ලෝ ටයිල් එකට අල්ලලා දුවන්න බෑ. හැම ෆ්ලෝ ටයිල් එකම එළියට හරියන්නේ
0: නැහැ.
2: එහෙම තියෙනවා. මම එදා තමයි ඒක තේරුම් ගත්තේ. මුකා කර ටයිල් ටයක් අරන් ආව ගල මගේ හිතුවක් කාරකමට කොහේ කොහෙරි අල්ලලා දාන්න.
0: එහෙම කරන්න බෑ.
2: එහෙම කරන්න පුළුවන්. ඒක ඉතින් එහෙම කරාම ඉතින් ප්‍රතිඵලත් ඒ වගේම තමයි. right
0: hari okay
2: ඉතින් මේ තමයි ලංකා ටයිල්. ලංකාවට ටයිල් අඳුනලා දුන්නෙත් ඒගොල්ලෝ. දැන් අර අලුත් මොසයික් රේන්ජ් එක තමයි මමත් මේ මමත් බලාගෙන ඉන්න අලුත් මොසයික් රේන්ජ් එක නේද.
0: hari okay
2: මම රිසර්ච් එකක් කරනවානේ දවස ගානේ. මම දැක්ක ඒ රිසර්ච් කර කර ඒගොල්ලෝ ප්‍රොපෝස් කරලා තියෙන ඩිසයින් සෙට් එක. ඒගොල්ලෝ ඒ ටයිල් ඔක්කොම බිම අතුරලා
0: හරි
2: කණ්ඩායමක් ගෙනහැලා ඒ හැමෝගෙම අදහස් ගන්නවා.
0: ඒ
2: ටයිල් එකේ පෙනුම හැඩය ගැන ලුක් ඇන් ෆීල් එක දැක්කම මොකද්ද වැඩියෙන් ආස හිතුනේ? ආස හිතුනේ නැත්තම් ඇයි ඒ?
0: ඒ මගේ හිතේ තියෙන ඩිසයින් එක මට ආසයි ඒක ලංකා ටයිල්ස් වලට දෙන්න. ඒක යුනික් එකක් මම.
2: හතරස් එකක්ද?
0: හතරස් එකක්. මම ඒක දෙනවා. මගේ අදහස මම දෙනවා මෙන්න
2: මේ. සුදු පාට හතරස් පොඩි ටයිල් එක.
0: දුයි කලුයි.
2: දුයි කලුයි. මාර යුනික්
0: කනි පාට.
2: එපා වෙනවා මේ වාහන.
0: මෙයා දන්නේ අරවින්ද.
2: මම දන්නේ නෑ. මට මේ දන්න එක මට ඇති.
0: ආ දන්නවද මම ඒ ලෙවල්ස් වලින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තට පස්සේ.
2: දන්නවා.
0: අපේ අම්මට දාන්න ඕනේ නේද?
2: විශිෂ්ට ප්‍රතිඵල වල ෆොටෝ එකකුත් මං ගාව තියෙනවා.
0: ඕනේ නෝ මම.
2: තාත්තාම එම්එම් කරලා ගෙන්න ගත්ත.
0: තාත්ති උවද? පියානනේ. අපි වෙනුවෙන්? මොකද්ද මේ කරන්නේ?
2: සයන්ෙන් පටන් ගන්න රිසර්ච්.
0: ඉතින් අරවින්ද මට අපේ අම්මට ඇත්තට ලොකු උමනාවක් තිබ්බා මාව උසස් අධ්‍යාපනයට වෙන රටකට යවන්න. හැබැයි
2: අම්මලාට තියෙන්නේ
0: මම
2: ළමයාට තිබ්බේ නැහැ.
0: මම ආසුනේ රේඩියෝ. අම්මගෙන් කෙලිම රේඩියෝ වලට ජොයින් වුණා. ඉතින් මම අම්මගෙන් තාත්තගෙන් අහුවා, අම්මේ ඔගොල්ලෝ දැන්
2: මම මොකද වුනේ කෙලිම රේඩියෝ වලට ජොයින් වුණා.
0: ජොයින් වුණා. අරවින්ද ත්‍රූ.
2: මේ මේ මේ මේ අනේ අනේ අනේ අනේ අපිට මේ කරගන්න දෙයක් නැතුව ජොයින් වුණා මෙයා. අපිට මේක කරන්න හැටි කියලා දෙන්නවා.
0: අනේ අනේ
2: යනවා යන්න.
0: රේඩියෝ බේර ගන්න මම.
2: හරිද? රේඩියෝ බේර ගන්න අවසාන අවස්ථාව ආවා. මේ වෙලාවේ මෙයා
0: හම්බෙල්ල තිබ්බා එක.
2: කලින්ම රේඩියෝ හැම තැනම ගිහිල්ලා රත්තාවල් ඔයලා ඔයලා ඔයලා තාත්තත් යනවා අම්මත් යනවා අහල පහල මිනිස්සුත් රත්තාවල් වල නේද? අහන්නකෝ. අපි බෙල්ල තිබ්බා. අපි බෙල්ල තිබ්බා.
0: ඉතින් මම අම්මගෙන් ඇහුවා, අම්මා ඔයගලන්ට ලොකු අදහසක් තිබ්බා මාව උසස් අධ්‍යාපනයට වෙන රටකට යන්න. ඔයගලට සල්ලි තිබ්බා.
2: මොන විහිළුවක්ද කියලා.
0: ඔයගලට ඒගාලි සල්ලි තිබ්බද කියලා අම්මා කියනවා, පුතා මෙහෙමයි පොඩ්ඩක් මෙහෙම මෙහෙම කළා, අපිට පොඩි ප්ලෑන් එකක් තිබ්බා මෙහෙම. ඉතින් ඔයා කැමති වුණේ නෑනේ ඉඩමක් කඩමක් විකුණලා අපි කරන්න හිටියේ එහෙම කියලා කිව්වා. දැන් අම්මලා තාත්තලට එහෙම
2: සන්තෝෂ වෙනවා එහෙම නොකරපෙන් කියන මං හිතන්නේ.
0: අනිවාර්යයෙන් ඉඩම හරි තියෙනවා.
2: ඉඩම හරි තියෙනවා.
0: දැන් අම්මලා තාත්තලට එහෙම කරන්න ඕනේ නෑනේ. මොකද කමර්ෂල් බැංක් එකෙන් අධ්‍යාපනික ණය ලබා ගැනීම අවස්ථාව දීලා තියෙනවා. අනිත් එක ලොකු ගාණකට යනකම් තියෙනවා. මිලියන 10ක් දක්වා ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ පාඨමාලාවකට මෙන්න මෙච්චර ගාණක් යනවා කියලා ඔබ දැන් දන්නවනේ. දැන් හොයලා බැලුවට පස්සේ ඒකෙන් 75% මුදලක් ණය විදිහට ගන්න පුළුවන්. හරිම නම්‍යශීලී ගෙවීමේ ක්‍රමයක් තමයි ඔබට හඳුන්වලා දෙන්නේ. අවුරුදු 2ක් දක්වා දීර්ඝ සහන කාලිකුත් හම්බ වෙනවා. ඉතින් යන්න කමර්ෂල් බැංක් එකට කියලා මේ ගැන කතා කරන්න. අධ්‍යාපනික ණයක් ගන්න නේ. ණයක් ගන්න.
2: අධ්‍යාපනික ණය කතා කරගන්න
0: තියෙනවා. අදයි විනාඩි 57යි.
3: හද ගැස්මට සියත. Asset Line Finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අදම ආරන් යන්න. අමතන්න 011 1 4 700. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: අනරිත හනේ දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
3: වන විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.1 5ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් අරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.7455 11.
3: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පර්සලිසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 14 කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න.
9: Kadavata Lifestyle Residences. Denma Amathanna Prime Group 1322.
10: Onuma deyak podda wedi unath prashnayak. Dan balanda bada muttu wala gana poddak wedi. Kala kindala mage badath poddak wedi. Cholesterol poddak wedi ne.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
12: ගන්නවා ලයිසන් එක
0: දැන් හරිනේ අමාරු
11: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
13: දෙවනසේකලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: ලොකේ කොනේ කොහෙ හෝ ෆ්‍රයිඩේ වන listen
13: සියතම අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
14: සියත
13: දෙවයින පුරා
0: උදේ 9:00 විනාඩි 1යි

0: இந்தியா டாப் ஸ்டோரி.
1: நேபாள ஜலகெளியமின் மிகைக்கரண 669ක් දක්වා ඉහළට. நேபாளே ஜலகெளியமின் மிகைய சங்கியாவ මෙවර විට 669ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විපතට පත්වන් මුදා ගැනීමේ මෙහෙයු මදත් ක්‍රියාත්මක බවයි. ගුවන් මගින් ඊයේ දිනේ පමණක් බේරාගෙන ඇති සංඛ්‍යාව 573ක්. මේ අතර නේපාලයේ ජලගැලීම් වලින් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ නේපාල ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සඳහා සහල් තොග අවශ්‍ය නම් ඒ සඳහාද පියවර ගන්නා ලෙසයි. පීඩාපිටපත් නේපාල ජනතාවට හදිසි සහ මානුෂීය ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1ක ආධාරයක් පිරිනමනු ලැබුවා. සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දායක විය හැකි ආකාරය පිළිබඳ සුවබලන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ජලගැලීම් වලින් ටිබෙටයේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇති අතර 550කට වැඩි පිරිසක් අතුරුතන්ව සිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත්.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: 98.2 98.4
2: පන්නේවගේ කමුකුකේ ඔප්‍රේක් නෑවගේ
3: පතිමුරේ සුන්ස්ට්‍රයින මචං
2: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: வேட புழுவம்
1: මට ඉස්සරින්දම හරි ආසාතන මේ තබ්ල ගහන්න ඉගෙන ගන්න.
0: හරි ඕකේ.
1: මට තාම බෑනේ. ඉතින් මම කවදාවත් ගහන්න පුදුල නැහැ. පෙට්‍රෝනා මකට කතා කරලා අහනවා තමයි එතන හරියට ඉන්නේ නැහැ නේද
0: කියන්නේ.
1: ආ හරිද. එහෙනම් සමහර අමාරුම දේවල් තමයි මම කරන්නේ.
0: ඔව්. ඉතින් තින් ඩබ්ලව වගේ. ඔන්න මට මතකයි කාටුන් එකක් තියුණා. ඉස්සර ඩබ්ලව නෑලු. බෙරේ තමයි තිබිලා තියෙන්නේ. මිනිස්සුගේ වැඩෙන් බෙරේ දන්න දන්න දන්න දන්න ගහනවා. ගෑනු එක්කනට කේති.
1: මල පැල පොරෝ වරන් දෙකල පාර. කැලේ දෙක ආයේ පැත්තේ නයි ආයි දෙනවා.
0: පල්ලොකට අර කැලේ දෙක තියාගෙන නගන නගන එදා තමයි තබ්ලාව
1: ලෝකෙට බිහි වුණා කියලා කියන
0: කියලා
1: ඒ වගේ කතාවද ඔයා මේ
0: එහෙම නැතු ඇති. හරි. සෝ අරවින්ද අපි කියමුද මේ මාසෙන් ඉවර වෙන ඔෆර්ස් ටික අපි පොඩ්ඩක් කියන්න ඕනේ.
1: නැත්තම්
0: මිනිස්සු
1: ඉතින් මොකද අපිට ආයි කියන්න වෙනද ඉවර වුණා කියලා තමයි කියන්නේ නේද? අපි ආයෙන 31
0: නේදත් කියත හැකි.
1: කියත හැකි. ඒකට තින් ඉවරයි තින්.
0: ඉවර ඕ ඉවර වෙන ලඟ.
1: එහෙනම් මේ ගැට්ට තියාගෙන ඕවා කරන්න බෑ. පොඩි කාලයක් දෙන්න ඕනේ. දැන් වීකෙන්ඩ් එක හොඳයි මේකට නේ.
0: Yes definitely.
1: ඉතින් මේ වීකෙන්ඩ් එකට ඇතුල් වෙන්න එපා මේ ටික නොදැන.
0: හරි පළවෙනි
1: කාරණා. ඔකේ නෝ බයන්න මොනාරු මම බලන්න.
0: Thank you so much.
1: වචනේ. මොනාරු උනාට පස්සේ තමයි මම බලන්නේ. අයියෝ. උටි ගෑවනේ.
0: දැන් බජාජ් Vigo 3 wheel එකක් ගන්න සිහින දකින ඔබට අපි මතක් කරනවා මේ මාසේදී ඔබට හම්බ වෙනවා ලක්ෂයේ වාසිය. ලක්ෂයේ වාසිය. ලක්ෂයට බින්දු කීයද? ආ ලක්ෂයේ වාසිය. හරිද? ඉතින්
1: මට ලක්ෂයේ බින්දු තමතු වුණා.
0: මට තමතු වුණා ගැටක් ගලා.
1: ආ ආ. ආ ගෑන බැලුවා නේ. ලක්ෂයේ ඔළුවෙන් ලියලා බැලුවා. බින්දු කියලා. ඒත් ආවේ නැහැ කියන්න.
0: ඇයි අපි Vigo 3 wheel එකක් ගන්න ඕනි කියලා කියන්නේ? ඒකට අපිට හේතු කියන්න පුළුවන් මේ විදිහට. පළවෙනිම එක තමයි මේක ඉලෙක්ට්‍රික් 3 wheel එකක්. ඉලෙක්ට්‍රික් 3 wheel එකක් ගත්තම එතන අපිට පේන යම්කිසි ලාභයක් ලොකු ලාභයක් අපිට පේනවා. මොකද එක charge එකකින් කිලෝමීටර 150කට වඩා දුවන්න පුළුවන් සහ එක කිලෝමීටරයකට රුපියල් 3යි යන්නේ. බැලුවම ගාන හදලා බැලුවා.
1: Totally මේක ඉලෙක්ට්‍රික්.
0: Yes.
1: එතන පෙට්‍රල් එක කියක් යනවා. පෙට්‍රල් එක කොහෙන් යන්නේ?
0: ඒකනේ කියන්නේ.
1: බැටරි විතරනේ charge කරන් තියෙන්නේ. බැටරි කිසිම සමාවක් නැතුව මෝටර්ස් ටිකට පවර් එක දෙනවා.
0: රයිට්.
1: තේරෙනවද? කෙලින්ම පවර් එක රෝද වලටම යන්නේ. අතරමඟ නාස්ති වීමක් නැහැ.

0: දැන් එන්ජිමක ඔය ප්‍රශ්න තියෙනවනේ. වීල්ලකින් වීල්ලකට තමයි වේගේ ට්‍රාන්ස්ෆර් වී ට්‍රාන්ස්ෆර් කියලා රෝදවලට යන්නේ. එතන යම් යම් හේතු උඩ ඝර්ෂණය ආරම්භ වෙන නිසා පොඩ්ඩක් අර දීපු එනර්ජි එකම දීපු බලයම
1: හරි
0: රෝදවලට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ටිකක් අඩුවෙන් යන්නේ.
1: යා ඔකේ.
0: ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන මොකද්ද මේ චාන්ස් එක? කෙලින්ම මෝටරේට බැටරියෙන් ඍජුව කරන්ට් එකක් ඒ වේගෙම අල්ලලා කරකෝල දානවා.
1: ඔවුනේ. يعني on the speed එක good තියෙනවා.
0: හොඳ speed එකක් තියෙනවා. හොඳ speed එකක්
1: තියෙනවා. Yes.
0: ලංකාවට හැමදාම තියෙන ප්‍රශ්නේ මේක මේ කඳු වල අදින්න පුළුවන්ද බර දාලා? කඳ දැක්කම අඬනවද? ඒව ඔක්කොම ටෙස්ට් කරා.
1: හරි ඔකේ.
0: කඳු දැක්කම අඬන ත්‍රිවිල එකක් නෙවෙයි.
1: බජාජ් වීගෝ
0: කියලා කියන්නේ. ඒක දැන් ඔබ මේනකොට දැනගෙන ඉන්න ඕනේ. දැන් ගන්න අදහසක් තියෙනවා නම් හොඳම කාලේ මේ මාසෙ වරුණ කලින් ගන්න එක. ඉසර වගේ දැන් ඔබ වේටින් ලිස්ට් එකේ තියන්නේ නැහැ. අවශ්‍ය තරම් තොග තියෙනවා. ඒ නිසා ඔබට එදා එවිලිම වගේ අරගෙන යන්න පුළුවන්. මූල්‍ය පහසුකම් ගැන වද වෙන්න එපා. හැමෝම අතේ සල්ලි තියාගෙන ත්‍රිවිල ගන්නවා
1: නෙමෙයිනේ.
0: ඔව්. එහෙම එහෙම නෑ. අපේ ලංකාවේ බහුතරයක් මූල්‍ය පහසුකමක් අරගෙන තමයි මුගක් අය වාහනයක් ගන්න.
1: Yes.
0: ඒක කිසි වරදක් හිතන්න එපා. ඒක ගෙවාගෙන යන්න පුළුවන්. ඔබ පළවෙනි පියවර තියන්නකෝ. හැම එකකටම උත්තර හොයන්න යන්නේ නැහැ. දැන් ඔබට පේනවා මේ හොඳ පොටෙන්ෂල් බිස්නස් එකක්. වෙන අයට කිලෝමීටරකට කීයක් වේදන් වෙනවෝ ඔබට යන්නේ රුපියල් 3යි කියලා ඔබ දන්නවා. නමුත් මං හිතන්නේ දැන් කීයද රුපියල් 100 250ද පටන් ගන්න මේ ත්‍රිවිල් එකේ මේ වගේ
1: 100ද අනේ
0: 100ෙන් අර කියන්නේ කොහමද 100ට වඩා අඩු නෑනේ.
1: ඒකනේ. ඔව් ඒකනේ.
0: පළවෙනි කිලෝමීටරේට දුන්නම කීයද 100ක් ගන්නව නේද?
1: රුපියල් 3යි ගිහිල්ලා තියෙන්නේ.
0: රුපියල් 3 නිකේ හොරගෙඩියා. අපි දැනන් ඉඳලා මෙතන මොකක් හරි දැන් සිද්ධ වෙනවා කියලා අමුත් අපිට කාලය පොඩ්ඩක් මදි වෙන එක ගැන විස්තර කරනවා.
1: මම වීගෝ එක කියනකොට මම කියනවා
0: රුපියල් 3 ලොකෝ ගණන් ගන්න එපා රුපියල් 3 නේ.
1: අපි දන්නවා
0: බස්සල යන්නේ අපි.
1: මම අහගෙන අපේ අම්මි තාත්තී කතා වෙනවා මේ අපේ පැත්තේ ඔක්කොම ගෙවල් අපි විදියට තමයි හදලා තියෙන්නේ. අපි ෆලෝ කරලා හදලා තියෙන්නේ. හරිද? ඉතින් අම්මි තාත්තී කියනවා ඔය
0: යන්න. හොඳ නැති ඉවර ඇති.
1: දැන් ඒ
0: විදියට මන්දගල් දෙනවා කියන්නේ.
1: දැන් අම්මා
0: ගෙවල් දෙවට. ඒකට ඔලෝ ගෙවල් දෙවට කියන්නේ?
1: ගෙවල්. නැත්තම් බංගලෝස් කියලා කියනවා.
0: නැත්තම් මඩු කියලා කියනවා. මඩු.
1: එකම විදියට ඉතින් මට අහගෙන මම අම්මි තාත්තී හුන්නටම නිකන් අප්සෙට් ඒ දෙන්නට. ඒ දෙන කතා වෙනවා මෙහෙමයි මේ
0: ඩයිමන්ඩ් අපේ මඩුව වගේ තව මඩුව හදනවා.
1: ඩයිමන්ඩ් කියලා නේ අම්මට කියන්නේ තාත්තා.
0: මොකද යලුත් ගන්න මොකද්ද?
1: ඩයිමන්ඩ්. ඒ කියන්නේ වටිනවනේ.
0: කවුරු කාටද කියන්නේ මේ?
1: අම්මට තාත්ති කියන්නේ ඩයිමන්ඩ්.
0: ආ තාත්තා අම්මට කියනවා ඩයිමන්ඩ්. ආ.
1: ඉතින් එහෙමද ප්ලැටිනම් කියලා තමයි අම්මි තාත්තිට කියන්නේ. ඉතින් එහෙම ෆැමිලි එකක් ඉතින් එහෙම
0: ඉතින්. ඒක නෑ නේ ඩයිමන්ඩ්
1: ප්ලැටිනම්. ඒක වෙනම කතා කරමුකෝ දවසක ඒගොල්ලෝ ගැන. ඉතින් ආසයි තාර දැනග කතා.
0: නෑ නෑ. ඔක ආසාවක් නෑ.
1: ඉතින් ඒගොල්ලෝ මේ පාර තීරණය කරා අරවින්ද ලොකු විපර්යාසයක් කරන්න ඕනේ ගෙදරට කියලා.
0: හරි. ලොකු විපර්යාසයක් වේගෙන යනවා.
1: අපේ බෝල්
0: ඕයි කියපු ගෙවල් වල දැන් ඩයමන්ඩ් ප්ලැටිනම් ඕයි එහෙම කතා කරේ මල අපිට එහෙනම් අපේ ගෙවල් වලට එහෙනම් තාත්තලා මල කතා
1: කරනවා
0: ඒක තාත්තෙන් හරි අම්මයි අම්මයි ගන්නකෝ
1: මොකක් කරේ ලෝහ
0: නේ ඕයි මේ ආ නේ තමයි දැන් ඩයමන්ඩ්
1: ලෝහක්ද ඕයි අනේ අපි නම් අහලවත්
0: අයියෝ අයියෝ
1: හරි ඉතින් අම්මයි තාත්ති දැන් කරන්නේ අනේ බෝල් ක්ලැඩින් අනේ අනේ අපේ ගෙවල් වලට බෝල් ක්ලැඩින්
0: දාලා ඉතින් අඩු වෙලා තිබ්බේ
1: ඉතින් අපි තමයි මුළු පළාතින් මං හිතන්නේ ස්පෙෂල්ම ගේ වෙන්න යන්නේ. ඉතින් මේකට දැන් හොඳ ප්‍රොඩක්ට් එකක් හොය හොය ඉන්නකෝ.
0: වෙයි වෙයි වෙයි වෙයි වෙයි.
1: වෙයි වෙයි තමයි.
0: ඔව්.
1: අය අපි සුපර්මෙන් නෑ නෑ මොකද?
0: වෙයි වෙයි වෙයි වෙයි.
1: අය අපිට බැරිද?
0: වෙයි පුළුවන් පුළුවන් පුළුවන්
1: පුළුවන්. මුණ සිංහල හරි?
0: මුණ සිංහල ඔව් වෙයි
1: වෙයි. හරි. අපිට බැරි දෙයක් තියනවාද? අපි දානවා සුපර්මෙට්. අපේ තාත්ති මං ආසයි යා ප්‍රොඩක්ට්ස් ගැන දන්න නොලෙජ් එක මරු. මම තාත්තිට නිකන් කව තාත්ති මොකද්ද ඔයා දාන්න ඉන්නේ කියලා. එයා කියනවා සුපර්මෙට්. මොකද ඒ ඉසඩගේ નિયમિત ගානට තියෙන හොඳම සිංක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක තමයි පුතා සුපර්මෙට් කියලා
0: කියන්නේ. අපි කියන්නේ මොන කියන්නේ? මොකද්ද ඔය දන්නේ මොකක්ද? අපි කියපට ගහනවා කියන්නේ.
1: නැති පාරිභෝගිකයා ඒ තරම් නොලෙජ් එකක් තියෙනවා කොහොමද? අපි ඉතින් අනවුන්සර්ස් අපි ඉතින් වෙනම කට්ටියක් නේ ආරවෙන්නේ.
0: ඔව්.
1: ඉතින් ඒ පාරිභෝගිකයාටත් ඒ වගේ නොලෙජ් එකක්
0: තියෙනවා. අපි නාලිම වංශ සෙට් එකනේ අපි වෙලනේ.
1: නෑ අපි වෙන ලෙවල් එකේ.
0: අපිට මේනා යනවා කියනවා.
1: ඊට පස්සේ ඒක ලස්සනට වෙයිනේ. ඒ කියන්නේ වෝල් ක්ලැඩින් දැම්මට පස්සේ ඒක මාර චේන්ජ් එකක් එයි ගෙදරට. අනිත් එක අපිට හරිම පුරුදු නිවාස සැලසුම් ක්‍රම. නිවාස හදන ක්‍රම තමයි අපේ රටේ තියෙන හරිම පුරුදුයි.
0: සම්ප්‍රදායිකයි.
1: සම්ප්‍රදායිකයි.
0: පුරුදු නෙමෙයි කියන්නේ.
1: ආ ඔකේ.
0: වචනේ සම්ප්‍රදායි.

0: සම්ප්‍රදායිකයි.
1: ගතානුගතිකයි.
0: ගතානුගතිකයි.
1: හරිම පුරුදුයි කියන්නේ මොකද්ද? මොකද්ද ඒ?
0: හුරු පුරුදු කියලා කියන්නේ. හරි ගතානුගතිකයි.
1: එහෙනම් කියන්නේ. මම මෙලෝඩියක් දන්නේ නැහැ නිතින් මේ. මහ ලොකු මේ දැන් මේ ටිකට ඉස්සලා කිව්වා මේ හරි. මහා ඉන්න වංශෙන් ආපු නිවේදිකාවක්. හරිම පුරුදුයි. අපේ රටේ වල තියෙන හරි පුරුදුයි අපිට. හරි පුරුදුයි කියන්නේ හැම ගෙදරක් ගන්නම රින්ගන්න කියලා තියෙන පුරුදු. හරිම ගතානුගතිකයි.
0: Yes yes.
1: තවමත් අපි හිතාගෙන ඉන්නවා මේ හෙන්න ගණකම ලොකු බිත්ති දාලා. යකඩද කලුගල්ද අර මේ තියෙන සේරම හයිය මේවට දාලා මේක හදන්න ඕන කියලා. මන් දන්නේ අපිට ඒක කොහෙන්ද ආවේ කියලා.
0: ඒකනේ.
1: අපිට ගෙවල්ලා දන්නවනේ ගල් ගුහාවල් වගේ කල්ලු ගල් වගේ.
0: ගල්ලෙන විදලා තමයි එළියට එන්නේ.
1: ඔයාට මං ඇත්ත කියන්නම්.
0: හරි.
1: රට රටවල මිනිස්සු අහලා තියෙනවා මගෙන් මේ ඕගොල්ලන්ගේ තාමත් මේ කන්ස්ට්‍රක්ෂන් මෙහෙම වෙන්නේ ඇයි කියලා. ඔය තරම් ඔට්ටු වෙන්නේ ඇයි කියලා අහනවා.
0: ඔව් ඒක නම් ඇත්ත. ඇයි අපි ගෙවල් හදන්නේ ඉතින් ආත්ම ගානකටනේ.
1: මන් දන්නේ නැහැ ඇයි කියලා. එහෙම හදපුව අපි දැකලා තියෙනවා නේද ගඩොල් මෙහෙම දාලා ගහපො. ඔය ඕන් තරම් ගරාවෙట్లా තියෙන්නේ.
0: ඔව් ඒකනේ.
1: කොහොමත් කාලයත් එක්ක ඕනම දෙයක් වින්නේ ඇයට තමයි යන්නේ. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා එන්ට්‍රොෆි කියලා. එන්ට්‍රොෆි.
0: එන්ට්‍රොෆි.
1: ඒ කියන්නේ පිළිවිලෙන් අපිළිවෙලට යනවා ලෝකේ ඕනම දෙයක්.
0: මන් තාම නැහනේ එන්ට්‍රොෆි වෙලා.
1: ඔයාර ටොපි හැම්මලා තියෙන්නේ එන්ට්‍රොෆි නේද? කෙලින්ම ටොපි හැම්මලා.
0: පටන් ගන්නකොට
1: එන්ට්‍රොෆි. ආ එන් කතාව නෑ කෙලින්ම ටොපි.
0: ඉතින්
1: මේ එහෙම තමයි වෙන්නේ. ඉතින් එහෙම ලෝකයක අපි මහර අපි මේ ගතානුගතික ක්‍රම පස්සේ ගිහිල්ලා අපි ගෙයක් හදන්න ගත්තම් අපි ගෙයක් හදන්න යට කරන සල්ලි ගෙවල් 3ක් 4ක් හදන්න බුලන් සල්ලියක් ඔය යට කරා.
0: ඔහො ඒක හරි.
1: ඇත්තටම. දැන් අලුත් ක්‍රමවේද කපරාරු නොකරම වෝල් ක්ලැඩින් එකෙන් හරී ලස්සනට ෆිනිෂින් එක ගන්න පුළුවන්. ඒක කපරාරුවෙන් කවදාවත් එච්චර ලස්සන ෆිනිෂ් එකක් ගන්න බෑ.
0: යස්.
1: අර සම්ප්‍රදායික වාලෙකින් කරන්න බැරි මාර දේවල් ටිකක් ඒගොල්ලන්ගේ රූෆින් ෂීට්ස් යාදී පහයක් තියෙනවා.
0: හරි ඔකේ.
1: හරිම ලස්සන ෆයිනල් ෆිනිෂ් එකක් ගන්න පුළුවන්. හරිම අමුතු හැඩ ගන්න. එකම විදියට දෙපැත්තේ යන පළ දෙක පරවන විදියට ගහන්න ඕනේ නැහැ. වැඩ දාලා කිඩ දාලා ගහන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: අරදික තෙමෙන්නෙත් නැණේ මෙයා. මේ සිංක ඇලුමිනියම් ෂීට් එක හරි ලස්සනට පුරුද්දන්න පුළුවන්.
0: ආ.
1: ඉතින් සුපර්මිට් සයිට් එකට ගිහලා පොඩ්ඩක් බැලුවා නම් නරකද කියලායි මම මේ අහන්නේ.
0: නරකද?

0: හද ගැස්මට සියත.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ.
3: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් bajajම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ brand new bajaj 3 road රථය. 3 road රථ මහගෙදර වෙන david peeris motor company private limited
5: america exa ජනපදය exa රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තික් සිංගප්පූරුව වගේ රටවල් 17කටම යා අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
9: අවන්ස් ටිකෙන් ටික පේ
10: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
11: ඒත් ලොකු කරලා නේද
10: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
13: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
14: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
15: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
16: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117-888-666.
17: 98.2, 98.4.
18: Pangne wage, kamu koke.
19: අද විතරයි සිකුරාදා
20: සියත දිවයින පුරා

0: 4 por bandera, la mano, 4.
1: Su dedo
0: y la mano 4.
2: වා කවදාවත් වාහනයක් ගන්න එපා මෙන්න මේක දන්නේ නැත්තම්.
1: හරි.
2: වාහනයක ඉන්ටීරිය ලක්ෂුරියස් ඉන්ටීරිය කියලා දැනෙන්න.
1: හරි.
2: මොනවද ඒකේ තියෙන්න ඕනේ? එකක් කියන්නේ. මේක නම් මාර ලක්ෂරි ඉන්ටීරිය එකක්.
1: ලේ
2: නෝනේ. ඒතරට දැන් ගම එන්නේ නැහැ ලේ ලේ ලේ දාන්න ඕනේ.
1: ලෙදර්ද ලෙදර්ද. නැහැ
2: ඒක නෑ. ආ.
1: කොහොමද
2: වාහනේ ට්‍රිමින් ළමයෝ?
1: වාහනේ ට්‍රිමින් ඕනේ නියමට. යස්.
2: ඔයා කියන්නේ වාහනයක ලෙදර් ෆිනිෂ් එකක්, ලෙදර්ඩ් ෆිනිෂ් එකක් දැන් සමහරට මේක මටීරියල් ගණනාවක්ම තියෙනවනේ.
1: එකතු වෙලානේ තියෙන්නේ නේද?
2: ඒ වා හිතන්නේ අර ලෙදර් හෝ ලෙදර්ඩ් ෆිනිෂ් එක කනෙක් වෙන සීම් එකක් හිතන්නකෝ. ඒ තැනක තියෙන නයිලෝන් නූල් පාර පවා ඉතාම වැදගත්. හරි පේස් එකේද වැදිලා තියෙන්නේ. පොද සමහර කෑලි තියෙනවා වාහනේ කොහොම කරත් ඒ කෑල්ල කරන්න වෙන්නේ අතින්.
1: හත්තද?
2: මැනුවලි ෆිනිෂ් කරන කෑලි වාහනවල එනවා.
1: ඒවා
2: වෙන කිසිම විදිහකින් හදන්න බෑ. මොන්න මැෂින් තිබ්බත් හදන්න බෑ. ඒ සියුම් දේවල් අතින් තමයි කරන්න ඕනේ. අවසාන කෑල්ල. එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒවෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් ෂර්ට් එකක් ගන්න ගියත් ඔයා බලන්න මැස්ම දිහා බලන්න. ඔයා බලන්න මහලා තියෙන දුරවල් එකයිද කියලා බලන්න. ඊට පස්සේ අපි මැස්ම කෙලවර කරන්න මහලා ඉවර වුණාම අපි මේ බැක් ඇන්ඩ් ෆෝත් පොඩි ගේමක්
1: ගහනවා.
2: ඒ ෆිනිෂ් එකත් බලන්න.
1: කතර මැස්මද මොකක්ද?
2: ඒක මාරවද? කතර මැස්ම ගන්න නෑ. මොනවද මේක? ලේන්සු මහනක කරන නෙමෙයි, ෂර්ට් මහනක කරන කතර මැස්ම. ඉස්කෝලේ අර දැලේ ඇතුලේ මහලා මහලා ඕවන් ඉතින් දන්නේ. සංසාරයක් දන්නේ නැහැ කතර මැස්ම.
1: හතවස්
2: බෝනික් කොමහරව නෙමෙයි මේ වාහනය කරන කතා.
1: ඒ දේවල් වලින් තමයි බලා ගන්න තියෙන්නේ මේකේ ෆිනිෂ් එක.
2: ඉතින් අපි කතා කරනවා මේ දවස්වල ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තවත් ලෝකේ දැවැන්ත මෝටර රථ නිෂ්පාදකෙක් එක්ක දීග ගිහිල්ලා.
1: ඕ
2: ග්‍රේට් වෝල් මෝටර්ස්. ඒගොල්ලන්ගේ හවල් වාහන ටික දැන් එන්නේ නේ. හවල් H6 එක අපි කතා කරනවා හයිබ්‍රිඩ් එකක් ගැන. අපි කතා කරනවා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක් ගැන. අපි කතා කරනවා ඊට අමතරව ඒකේ හවල් H6 GT version එක ගැන.
1: ඒක
2: කූප් පොන්ඩ්ලක් කතා කරනවා. ටැංක් 500, ටැංක් 300 කියන හයිබ්‍රිඩ් versions ගැනත් කතා කරනවා.
1: හරි.
2: මේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කියන විෂය හරිම ලස්සනයි. දන්නේ නැත්නම් ඕවා ගන්නත් එපා. දැනන් ගන්න ඕනේ. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එක තියෙන විශේෂත්වය මොකද්ද? හයිබ්‍රිඩ් වාහනයකට වඩා. ප්ලග්ඉන් හයිබ්‍රිඩ්. ඒකේ ප්ලග් එකක් එනවා බැටරිය වෙනමම චාර්ජ් කරන්න. ඔබට පුළුවන් වේගය එක මට්ටමකට අඩුවෙන් තියාගෙන බැටරියෙන් විතරක් දුවන්න. ඕන පුළුවන් බැටරියෙන් විතරක්ම සර්වයිව්
1: වෙන්න.
2: සෑහෙන දුරක් යනවා.
1: හරි.
2: ටිකක් දුර යන්න ඕන නම් ඔබට ටිකක් අඩියට පෑගුප ගමන් ඔන්න පෙට්‍රල් පාට් එකත් ඇක්ටිව් වෙනවා. දැන් බැටරියයි

0: එකෙන් දෙන ඩිරෙක් කරන්ට් එකයි පෙට්‍රොලුයි දෙකම කම්බයින් වෙලා දෙන්නේ මැච් එක. වාහනේ ඉස්සර ඉස්සිලා යන්න ඇක්සලරේට් කරනකොට ඇක්සලරේට් කරන්න මෙහෙක් වෙලා යන්න.
1: හරි, ඔකේ.
0: පිටිපස්සෙ ගෑ වෙන්න ගියාද? එච්චර පවර්
1: එකක්. වව්, නියමයි.
0: හයිබ්‍රිඩ් වල එහෙම වෙනම ඔබට බැටරිය චාර්ජ් කිරීමේ විදියක්
1: නැහැ.
0: යන ගමන් තමයි වාහන ඉස්සරහට යනකොට තමයි බැටරිය චාර්ජ් වෙන්නේ. බ්‍රේක් කරනකොට, වාහනේ ස්ලෝ ඩවුන් කරනකොට, ඇක්සලරේටර් එකෙන් කකුල ගත්තම බැටරිය චාර්ජ් වෙන්න පටන් ගන්නවා.
1: හරි, ඒ
0: තමයි වෙන්නේ. එතකොට මම ඉතින් මේ දවස් ටිකේම හවල් H6 plug-in hybrid එක ගැන බලනවා. මම හරි මාසයක ෆීචර් එකක් කියන්නම්. මම කොහොමත් ආසයි වාහනේ ඉන්ටීරිය වලට ක්‍රෝම් ෆිනිෂ් එකක් දෙන එක. හරිම ක්ලාසික්. ඒගොල්ලන් එහෙම තැන් කීපයක්ම තියෙනවා. ඒගොල්ලන්ගේ ස්පීකර් සිස්ටම් එකට, එයාගේ මේන් AC වෙන්ට්ස් වලට
1: ඒ
0: දීලා තියෙන්නේ ලස්සන ක්‍රෝම් ෆිනිෂ් එකක් දෙනවා.
1: හරි
0: ස්ලීක් ඩිසයින්ස් ඒවා. වාහනේ බල්කි කියලා හිතෙන්නේ නැහැ. හැම වෙලාවම හරි ඉඩයි. හරිම කොහොමද? සිහින්. අපේ හීන් දෑරි. වාහනේ හීන් දෑරි ගතිය මේන්ටේන් කරන අවශ්‍ය ඒරියාස් වලදී.
1: ඒ කියන්නේ ස්ලිම්.
0: ස්ලිම් ටච් එකක්
1: තියෙනවා. හරි, ඔකේ.
0: ඊට පස්සේ මේකේ ස්ටීරින් වීල් එකේ තියෙන කන්ට්‍රෝලර්ස් ටික සාමාන්‍යයෙන් අපි දකින සම්ප්‍රදායික විදිහේ බොත්තම් අරව මේවනේ මේ තියෙන ටික හරි වෙනස්.
1: ඔකේ.
0: සහ මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක සහ vehicle, එතකොට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකයි වාහනේ විස්තර පෙන්වන ස්ටීරින් එක පිටිපස්සේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක කියලා අපි කියන්නේ. වගේ ස්ක්‍රීන් දෙකක් තියෙනවා.
1: හරි.
0: අපි දැන් පහුගිය දවස්වල දැක්කනේ සමහර වාහනවල ටීවී විතරේ වෙලා තියෙනවා මැදට. ඔව්
1: ඔව්. ඒක
0: හරි ඩිස්ටර්බන්ස්, මේ ලුකෝක් ගොඩක් ඩිස්ටර්බ් වෙනවා අපේ විව් එකට ඇත්තට.
1: යස්.
0: එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ඩිස්ටර්බින්. ඔව්. ඉතින් මේ හවල් එකේ වගේන කල්පනා කරලා තියෙන හොඳ ස්ක්‍රීන් එකක් තියෙනවා. නමුත් ඩ්‍රයිවර්ට එයාගේ ඩ්‍රයිවර්ගේ විව් එක ඩිස්ටර්බ් නොවන විදිහට සයිස් එක මේන්ටේන් කරලා තියෙනවා. ඔය කොච්චර වුණත් දැන් අපි එහෙම යනකොට දැන් ඔන්න අපිට පොඩ්ඩක් AC දාගන්න හිතෙනවා. ආ, පිටිපස්සේ හීටර්ස් ඔන් කරගන්න හිතෙනවා. AC කී වෙයි තියෙනවනේ, සර්කියුලර් වෙනවද, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් එයා ගන්නවද? ගොඩාක් අලුතෙන් ආපු වාහනවල ඒකත් කරන්න තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ඇතුළේ තියෙන අර ස්ක්‍රීන් එකේ හොයලා හොයලා ඔයා මේකේ බටන්ස් ටික දියලා තියෙනවා.
1: ඒක හොඳයි නේ.
0: මට හරි ආසයි මේ වාහනේක ස්ක්‍රීන් ආසයි. ඔව් ඔව්. තවත් ඩෙඩිකේටඩ් බටන් සෙට් එකක් තියෙන එක, ස්විචස්.
1: යස්.
0: අතට අහුවෙන ෆිසිකල් බටන්ස් ආර ලස්සනට ඒක කරලා තියෙනවා.
1: හරි, ඔකේ.
0: වාහනේ හොඳ ඉඩ, වයර්ලස් චාර්ජින්, එතකොට තාමනාද සීට්ස් ටිකේ තියෙන ලස්සන ගැන ඇත්තටම කතා කරන්න ඕන. හරි කොම්ෆර්ටබල් ලොං ජර්නි එකකට හරියන හොඳ සැප තියෙන අර තියෙන්නේ අර ගෙවල් වල සමහර සල්ලි තියෙන ගල් වල සැප පුටු. ඒ වගේ නිකන් එන්න සැප දැනන දැක්කහමත් සැප දැනන
1: හරි
0: සීට් ඩිසයින්ස් තියෙන ඉස්සරහා පිටිපස්ස දෙකම.
1: හා,
0: රයිට්. ඉතින් මේ තමයි ග්‍රේට් වෝල් මෝටර්ස් ලංකාවේ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් හරහා ලංකාවට එවන හවල් H6 plug-in hybrid එකේ කතාව.
1: ආසිතුනා නේද? good. කියලා බලන්න.
0: exterior ගැනත් එහෙමම අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ අර මේකේ grill design එක හරිම ලස්සන. අපිට කියන bold star matrix front grill එකක් තියෙනවා කියලා අපි කියන්නේ. bold stars. අමුතු එක තරු තමයි නිකන් බෝල බෝල. අමුතු නිකන්.
1: බෝල බෝල.
0: ගැටයක් තියෙනවා ඒකේ. ඒ grill එකේ හැඩය නිසා වාහනේ හරි පළලයි කියලා හිතෙනවා.
1: ආ, okay.
0: beautiful design. ඉතින් පාරේ කැපි පෙනෙන ලක්ෂණ ගොඩාක් හවල් H6 plug-in hybrid එකට තියලා තියෙන එළියෙනුත් වාහනේ.
1: ඒ කියන්නේ හැරිලා බලන මිනිස්සු හැරිලා බලන වාහනයක්.
0: මිනිස්සු හැරිලා බලන වාහනයක්.
1: good, good, nice.
0: ඕවර්ටේක් කරන්න නැතුව පස්සෙන් එන වාහනයක්.
1: හරි, okay.
0: බාග වෙලාට ඔහොම ගිහිල්ලා ගිහලා ඔයගලන් ගෙදර මෙන්නත් ඉඳ තියෙන පිටපස්සෙන් ආපු වාහනේ.
1: කොහොමද නෙමේ? ඔය මොකද මේ මේ වා?
0: බොරු තුරුතල් වෙන්න එපා.
1: ඇයි?
0: මට බොරු හුරතල් අල්ලන්න.
1: ඔලන්න දරුවින්ද මම කාගිල්ස් ෆුඩ් සිටි එකේ මෙහෙම ඇතුළට යනකොට මම ඈත තියා තමයි කියන්නේ ආ පැල්වත්ත බට තියනවානේ ආ රයිට් සෝල්ටඩ් තියනවා අන්සෝල්ටඩ් තියනවා ආ ගාලික් තියන ඈත ඉඳන් මට අඳුර ගන්න බෑ දොර ළඟ ඉඳන්
0: මං ගෙදරින් දන් කියන්නේ
1: කොහොමද
0: ගෙදරින් කියන්නේ තෝයාට උත්තර ඈත ඉඳන් කියන්න පුළුවන් මට ගෙදරින් දන් කියන්න බැරි වෙන්නේ හේතුව නේද
1: නෝ කියලා අපි දන්නවා සුපර් මාකට් වල තියෙනවා ඒක නෙමෙයි මම කියන්නේ මම අඳුන ගන්නවා
0: අඳුන ගන්නවා තමයි
1: ආ මොකද්ද හරි නිල් පාට බෝය එක ආ හරි ආ සෝල්ටඩ් තියනනේ හරි ඔකේ රයිට් රතු පාට බෝය එක මේක මොකද්ද
0: කොලෙන් බල්ලා කියන්නේ
1: ඒක අන්සෝල්ටඩ් තියනවා රයිට් දම් පාට බෝ මම එහෙම
0: රතු පොතෙන් බල්ලා කියන්නේ
1: ඉතින් ඒක ඒක හොඳයි අඳුන ගන්න ලේසිම ක්‍රමයක් හඳුන්වලා දීලා
0: තියෙනවා මම එනකොට කිව්වා මේ මේ මේ ගාලික් බට එක කියන්නේ කියලා. ඔන්න බෝයි එක දෙක දම්පාට නේද?
1: දම්පාට බෝයි එක.
0: දම්පාට බෝයි එක අරන් යන්න ඕනේ. අපි ගෙදර කට් එකේන ෆ්‍රෙන්ච් ස්ප්‍රෙඩ් අරන් යන්න
1: ඕනේ. ආ රයිට් ඕකේ.
0: දම්පාට බෝයි එක තියෙන මේක අරන් යන්න ඕනේ.
1: පළවත්ත
0: නාමය අපේ කිරිසන් නාමය නේ. මොකක්ද මේ බටර් සන් නාමය අරන් යන්න.
1: අරන් යන්න. හරි. එතකොට හදන විදිය දන්නවද නැත්නම් මගෙන් මොන හරි ඇඩ්වයිස් එකක් ඕනේද ඒක හදන්න?
0: අනේ එපා.
1: එපා. රයිට්. අම්මි මතකද මේක දැන් ෆොයිල් අර ගෝල්ඩ් ෆොයිල් එකක ඔතලා අලුත්ම විදියට තියෙන්නේ. හොඳ පැකේජ්
0: නෝ මන් දන්නව මන් දන්නව දෙයි දෙයි දෙයි දෙයි දෙයි.
1: මේ දෙක හරිම ක්‍රීමි ටේස්ට් එකක් තියෙනවා.
0: ක්‍රීමි ක්‍රීමි ක්‍රීමි ක්‍රීමි.
1: ගාන ගාන ගැන වරි වෙන්න
0: එපා. ගාන මම දන්නේ නැහැ ගාන නම් කියලා.
1: ඒක හරිම සාමාන්‍ය ගානකට ගන්න. දැන් ඕගලෙන් ගෙදර ගොඩක් කට්ටියනවා.
0: මිල කියන හිතන්නට ගහලා දෙන සාමාන්‍යයි කියලා කියනවා. ගාන ගහලා නැද්ද?
1: ඕගලගේ ගොඩක් කට්ටියනවද?
0: අපේ පහක් හයක් විතර එනවා.
1: මෙහෙනම් ඔයා ග්‍රෑම් 50 ග්‍රෑම් 100 ග්‍රෑම්

0: පොලිසියේ වැඩ කරලා රට වෙනුවෙන් සේවය කරලා හොරු අල්ලලා මෙහෙම
1: පොලිසිය වැඩ කරන්නේ රට වෙනුවෙන් නම් කරපු සේවයක් නෑ
0: හොරු අල්ලනවා මෙහෙම පොකුරු පොකුරු අපි තාත්‍රි මේ තනි හොරු අල්ලන එක කෙනෙක් කෙනෙක් දෙන ආස නැ පොකුරු පොකුරු අල්ලන මෙහෙම
1: කොයිලාද දැන් ආණ්ඩුවෙන් කතා කරයි ඔහොම හොරු අල්ලන
0: මාර සේවයක් කරේ ඉතින් එහෙම තමයි ඉතින් අපේ තාත්ති ඉතින් ආ
1: ඉස්සරගෙන තාත්ත එනවලු අවසර එනවලු හොරු පහක් අය කිහිල්ල ගහගෙන
0: ඕ
1: මරණ ගෙදරත් ඇවිල්ලා ඔබ මරණලු එතකොට අන්නේ ලයික
0: මිනිසාරෝ කොයිද මුනිසින් යන්නේ මේ
1: හොරු වගේකුත් කිහිල්ල ගහගෙන
0: නේ නේ ඔව් ඉතින් එහෙම තමයි එහෙම
1: දර මිටියට වගේ බැඳගෙන අනේ පව් ඉතින් හොරුන්ට ආත්ම ගෞරවයක් එහෙම නැද්ද නෑ එහෙම නෑ
0: එයා සර කරන්නේ නෑ එයා ගහන්නේ නෑ එයා නීතියට වැඩ එයා එහෙමයි හරි මොකද මං කතා කර කර හිටියේ රාජ සේවක
1: කියලා අපිට කතා
0: රාජ සේවකෙක් ඉතින් මේවා ඉතින් දැන් මේ දවස්වල ඉන්න රාජ සේවකයන්ට ඔබ දන්නවද මාර වාසියක් තියනවා කියලා ඒගොල්ලන්ට ප්‍රණාම පුදන්න තමයි DPMC ලෑස්තිලා ඉන්නේ නිකම් අපිට වචනෙන් කියන්න පුළන්නේ අනේ රාජ
1: වැඩ කරන මිනිස් වෙනුවෙන්මයි මේක කරන්නේ ඉතින් වැඩ නොකර අයිස් ගාලා එහෙම කරන සෙට් එකකට අතින් මේකේ
0: වාසිය
1: ගන්න පුළුවන් නමුත් තාමත් අර වැඩක් කරන්න මිනිස්සෙක් මොන හරි දෙයක් කරගන්න අපහම පර්මිට් එකක් ගන්න ලයිසන්ස් එකක් ගන්න අපහම ව්‍යාපාරයක් පටන් ගන්න මොන හරි එකට අවසරයක් ගන්න අපහම ඒක ටක් ගාලා කරලා දෙන එකේ බියුටි එක හරියට ඒ වෙනුවෙන් මහන්සියලා මේ මිනිස්සයා මහන්සියලා දෙයක් කරන්න හදනවා දෙයක් පටන් ගන්න හදනවා මෙයාට උදව් කරන්න ඕනේ එහෙම දෙයක් වුණොත් තමයි මේ රටක් විදිහට ඉස්සරහට යන්නේ අපේ දරුවන්ටත් කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් හොඳ සස්ත්‍රීක රටක් හැදෙන්නනේ මේ ඔක්කොම දේවල් උදව් වෙන්නේ කියලා එහෙම ඉතලා වැඩ කරන රාජසේවක ඕන් තරම් ඉන්නවා ආර වගේ බෑර කර නැති වුණොත් ඉන්න ඕන් තරම් බුරු කියන්නේ නැහැ
0: ඒකට අහක් වෙන
1: අහක් වෙන මේ වාසිය ඔයගොල්ලෝ ගන්න එපා එහෙම බුරු කරන්නේ නැහැ ගන්න එපා
0: හරි
1: මේ වගේ මහන්සිල වැඩ කරන අපිට මතක් වෙනවා ආරක්ෂක සේවයේ නියුතු
0: නිලධාරීන් නෝ
1: ඉතින්
0: AI වෙනුවෙන් තමයි මේ විදිහට කරනවා
1: ඒගොල්ලෝ සමාජ රටේ තියෙනත් ඒගොල්ලෝ දැන් අමතක වෙලා ඉතින් දැන් යුද්ධ නැතිවෙන අපිව වැඩක් නැද පිස්සු එහෙම කතා හිම හිතන්නවත් එපා
0: හදවතේ ඉන්නේ
1: නෑ එහෙමයක් නෑ මට ඉතින් එයා සං තියෙන සම්බන්ධකම් නිසා විතරක් නෙවෙයි ඉතින් පොඩක් ඇඟේ මට ඒක නිතර තියෙනවා
0: සමහරවිට අපේ අම්මලා තාත්තලා ඒ ජොබ්ස් කරපු නිසා හරි මොකක්
1: හරි තියෙනවා ඉතින් ඒක ඇඟේ තියෙනවා ඔව් ඔව්
0: ඉතින් ඔබ වෙනුවෙන් ඔන්න DPMC එක කරන වැඩේ මම ඉස්සලා කියන්නම්කෝ දැන් ඕගලන්ට විශේෂ වට්ටම් ලිස්ට් එකක් හදලා දීලා තියෙනවා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා කාටද රාජ්‍ය සේවකයන් ඊට පස්සේ හිතන්න ඔබ ගිහිලා ගන්නවා කියලා නෝ බයික් තියෙනවානේ ගොඩක් මෝටර් සයිකල් ගොඩක් තියෙනවා
1: බජාජ් එකේ මේ පිසෙර මේ කියන්නෝනේ එහම ආපම ඔයා ඉතින් මේ මිනිසුන්ට උදව් කරාද රාජ්‍ය සේවයේ ඉන්නේ නැද්ද හොඳට වැඩේ කරාද ඒගොල්ලොන්ට කරදර කරන්නේ නැති
0: වෙන්නේ
1: එහෙම කරාද මාන ගන්න නැනේ
0: ඇස් දෙක දිහාම බලන් ඉන්නවා දරු තේරෙනව බොරු කියනනා
1: ඇස් දෙකට බොරු කරන්න බැලනෝනේ ඇස් එහෙම බැලනෝලු එතකොට
0: මෝටර් බයික් එකක් ගන්නකොට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් තියෙනවා බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එකක් ගන්නකොට රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් ගන්නකොට 125,000ක ඩිස්කවුන්ට් එකක්
1: පේනව නේද මේ ඉලෙක්ට්‍රික් පැත්තට වාසි වැඩි
0: අප
1: උනන්දු කරන ඉලෙක්ට්‍රික් පැත්තට යන්න
0: yes etakota
1: api ikka vetla din
0: anne kyan ikkat ekak hamuna
1: na na ikkat ekak hari
0: awa nika mama bay karanna
1: o galu yanna athana
0: mama den mehema innakama o bay karanna eka paga
1: mama oya ewa nikanne akka bay wenna hari den
0: ikoma
1: nika meka ne ikka yannet ne
0: ha jathika lutrai mandale gana katha nokara sitiyot mama
1: කුහක ගෑණියක්
0: කුහක ගෑණියක් වෙනවා මොකද මේ අපි කතා
1: කරේ එහෙම කළොත් මම කියන්නේ මෝඩ ගෑණි ඔයා
0: තව එක සැරයක් මම මෝඩ ගෑණි කියලා කිව්වොත්
1: කියන්න ඕනේ නැහැ ඉතින් ආයි
0: මම හක් කරනවා හරි
1: මම හක් කරනවා කියන්නේ
0: කියන්නේ මේ බලන්නනේ NLB එක අපේ රටේ බලන්න සාමාන්‍ය දැන් අද ඉන්නේ සාමාන්‍ය මිනිස්සෙක් විදියට එයා නිකන් සාමාන්‍ය විදියට ගිහලා ලොතරැයි මල්ලිගෙන් ඔන්න ලොතරැයියක් ගන්නවා
1: යයි දාම දෙන ලොතරැයිය ගන්න.
0: ගන්නවා.
1: යයි අලුත් එකේ දාම සෙල්ලම් කරනවා.
0: හරි ඕකේ.
1: එදා වැඩට කි දාම කරනවා.
0: ආ? අමතර පන්ති ගියේ නැහැ.
1: අමතර පන්ති යන්නෙත් නැහැ. වෙන වැඩක් කරන්නෙත්
0: නැහැ. නමුත්
1: යා රෑට යා ලොතරැයිය බලනවා මතකම ඇතුව. යා ලොතරැයිය හොදන්න දාන්නේ
0: නැහැ. එයාට

0: හවස ලොතරයිය මොකක්ද වෙලා තියෙන්නේ.
1: පලවෙනි කෝටිපති තැක්කයාට යනවා සාමාන්‍යයක ඉවරයි.
0: දැන්
1: අසාමාන්‍ය එදා ඉඳල අපි ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය වෙන්න බලමු. අපි ඒගොල්ලන් ගෙදර යන්න බලමු.
0: ඔව් යාළු කරගන්න බලමු.
1: යාළු කරන්න බලමු. අපිට බිස්නස් ඇයිද? මිනිහාගේ සල්ලි අපේ අයිඩියා.
0: ඒ මටත් ඕනේ අනේ.
1: කියලා වැඩක් නැහැ
0: අපේ වැඩේ. ජොයින්ට් එකක් දාන්න මට ඕනේ. හොඳෝ සල්ලි කාර මිනිස්සෙක් එක්ක. නෑ එතකට.
1: ඒ මිනිහා සල්ලි දානවා account එක පටන් ගන්නවා. එහෙමද?
0: හරි එන.
1: සතිය ඉරාගෙන හැටි.
0: නෑ ගන්න එක.
1: ලක්ෂණයක් වගේ.
0: කැලිෆෝනියා
1: ගල ගැහුවා බ්‍රෑන්ඩ් හලෝවා ගෝණියට 10 අල්ලනවා හරියක්
0: එන හරිය NLP ගේ ලොතරැයි අරගෙන අපි වගේ එන් වෙන්න එපා. ඔබ වෙන්න ඉහළ පැලැන්ති උසස් ගණේ සැපට ඉන්න මිනිස්සෙක් වෙන්න NLP ලොතරැයි අරගෙන.
1: මිස්සෙල් ලාම ගන්න වැලන්ටිනෝ ඉටලි මෙට්‍රෝස් එක.
0: ඕ හොඳම ආයෝජනය කරන්න පළවෙනියට.
1: ගන්න ඩිවාන් එක. ඒ කියන්නේ ඇඳේ යට කෑල්ල. ඒකට උඩ දාන වැලන්ටිනෝ ඉටලි මෙට්‍රෝස් එක. ඊට පස්සේ ලස්සනට ඒකත් ඇති සමහරකට හෙඩ්බෝඩ් එකක් ඕනේ මම දන්නේ හෙඩ්බෝඩ් එකක් ඕනේ සමහරකට නේ ඇඳේ අර උඩ තියෙන විට්ටම වගේ එක හෙඩ්බෝඩ් එකම ඔලුව හපගන්න
0: ඔලුව හපගන්න නේ ඒක දැම ලස්සනයි
1: හයියෙන් ඔලුව අහන්න පුළුවන් ඒක ලස්සනට අර වෙන විදියකට හදන්න ඒ ඔක්කොමත් ගන්න පුළුවන් මෙයා ඒ ඔක්කොමත් තරම් අර ලස්සන ගයක් හදන්න පුළුවන්
0: අනිවාර්යයෙන්
1: නේ මේ ලස්සන නිදන කාමරයක් රජෙක්ුණ තරන්නේ හලෝ නිින්ද යන්නේ නැත්තම් සැපර නිදාගන්න සල්ලි කෝටි ප්‍රකෝටි ගන්න තිබ තරන්නේ නිින්ද යන්නේ නැත්තම් නින්දයන් නැති එක හදාගන්න.
0: නින්දයන්
1: නැති එක. මට හොඳට නින්ද යනවා. පුදුම සනීපයක් තියෙන හොඳට නින්ද ගහ හොඳට නැගෙනවා. මෝ වැඩට එන්න පුදුම අමාරු. මට තව ටිකක් අත නිදාගන්න තිබ්බනම් හොඳයි නේද?
0: හැබැයි අපිට මට හිතෙනවා අර වින්ද වැලන්ටිනෝ
1: මගේ තියෙන තාම වැලන්ටිනෝ ඉන්ටර් මෙට්‍රස් යන්නේ නෙමෙයි.
0: එහෙම ගත්තොත් අපිට ඕකත් බැලන්ස් කරගන්න බෑ. කියන හොඳ නින්දක් ගියාම උදේට හොඳ ප්‍රබෝධයකින් නැගිටින්නත් පුළුවන් වෙයි. අපිට නැගිටින්න චුට්ටක් අමාරුයි.
1: ඔබ මේ රෑනකන් ඉන්න බෑ. දැන් මම මේ පීරිද පොඩි ආටිකල් එකක් කිව්වා. රෑ 12 එක වගේ රේන්ජ් එකේ හැමදාම නිදා ගන්නායට ආඝාත අරවා මේවා ස්ට්‍රෝක්ස් එහෙම දන්නවනේ. ඒව එන්න තියෙන ප්‍රමාණය අතිශයින්ම වැඩි කියලා. ඉක්මනටම වයස පෙනුමට එනවා කියලා
0: කියනවා. Oh my gosh.
1: නමේ අමාරු උඩම 10 තමයි.
0: වැටුණා
1: වැටුණ ගමන් මේමයි දැන් ඇඳේ පෙරළුණාට වඩා නැහැ. වැටුණාම නිින්ද යන්නේ.
0: නිින්ද යන්නේ නැත්තම් ඒකනේ.
1: වැටුණාම නිින්ද යන මෙට්‍රස් එකක් අපිට දෙන්න පුළුවන්. අපි කතා කරන්නේ සැප ගැන නෙමෙයි අපි කතා කරන්නේ ෆන්ක්ෂන් එකක් ගැන. දැන් මෙච්චර කරලා අපි මෙට ගැන අපිත් කතා කරලා තිනවා.
0: අම්මෝ
1: හරි සැපයි බම්ප් වෙනවා කියලා නෑ. බම්ප් වෙන එක නෙමෙයි. ස්ප්‍රින්ග් තියෙන එක නෙමෙයි වැඩේ.
0: ඔව්.
1: වැලන්ටිනෝ ඉට්ලි ඔක්කොම ඒවා ස්ප්‍රින්ග් මෙට්‍රස් තමයි. ඒගොල්ලෝ කොයිලත් ඒගොල්ලගේ ස්ප්‍රින්ග් එක ගැන කතා කරන්නේ නෑ. ඒගොල්ලන්ගේ ස්ප්‍රින්ග් එක ගැන මම නිකන් ඇහුවා.
0: හරි.
1: ගේජ් එක ඊටාම හොඳ ලෝකයේ පිළිගත්තම ස්ටෑන්ඩඩ් එකේ අර කොයිල් හදන එක ස්ටීල් જાතියක් තියෙනවා. හැම ස්ටීල් එකෙන්ම හදන්න බෑ. එහෙමනම් එබුණ දිග යනොත් දිග
0: යනවා. යස්.
1: මේක ඒ වෙනවා දිගරන වෙනවා දිගරන එක වෙන්න ඕනේ ඒක ලක්ෂ වාර ගානක් ඒකට කරන්න පුළුවන්
0: වෙනවා
1: ඉතින් එහෙම එවෙන් තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්ප්‍රින්ග්ස් හදන්නේ ඒකේ ක්වොලිටිය ඒකේ ඉස්තරම්ම ක්වොලිටිය පාවිච්චි කරනවා
0: හරි ඔකේ
1: නමුත් මේ මිනිස්සු ඒක ගැන කතා කරන්නේවත්
0: නැහැ
1: ස්ප්‍රින්ග් ස්ප්‍රින්ග් ගා විකුණන්න හදන්නේ නැහැ ඒගොල්ලෝ ස්ප්‍රින් තියනවා කියලා මොනවා ස්ප්‍රින් පැන පැන යන්නේ
0: මෙට්ටෙත්
1: තරන්නේ නේද වැඩේ තියෙන්නේ
0: හරි
1: අපේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නෙට උත්තර දෙන එක ස්ප්‍රින්ග් හයි කරා කියලා නිින්ද යන්නේ නැහැ නේ සමහරවිට අපේ ටෙන්ෂන් වැඩි අපේ නෙගටිව් එනර්ජි වැඩි සමහරවිට බයෝරිද්මික් ක්ලොක් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සමහරවිට ඇඟේ රස්නේ වැඩි එළියේ බාහිර රස්නේ වැඩි අපේ රස්නේ
0: ස්ට්‍රෙස් එක කොච්චර තියනවද අපිට ප්‍රශ්න
1: කොන්දේ අමාරුට ස්පින් දැම්ම ගලින් ඉඳනවා නින්දියන්නේ ඔන්න ඔකයි තත්ත්වේ අනිත් එක මෙට් එක කන්ස්ට්‍රක්ෂන් එක හරිය වැදගත් ඒවා දැනගත්තත් මං එතන ගිහිල්ලා
0: එන යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට්
1: එක. මම මෙච්චර කියලා මෙට්‍රස් එකක් මේ ලැබෙන පාටක් පේන්නේ නැහැ මෙච්චර කියලා.
0: අනේ යාට විතරක් නම් තනියෙන් දෙන්න එපා. ඒ දාර තමයි මට නිින්ද යන්නේ.
1: නිින්ද යන්නේ අන්නේ.
0: දෙන්නටම දෙන්න.
1: මට මෙට්‍රස් එකක් දුන්න ගම මම යන්නේ දැන් අරතන. ඉමන අපි නේද අපි පුදුම සහයෝගයෙන් වැඩ කරන්නේ.
0: තමයි.
1: ඒ ඇහෙන කොටක් තමයි. ඇහෙන කොට තමයි. මට එකක් හම්බුණත් ඔයාට දෙනවා ගම මට කොමඩක් තමයි.
0: අද අරවින්ද දැන් මම සමනෙන් ගෙදරින් ඒ කියන්නේ උදේ නෝටි කැමරගෙන එන්නේ නැහැ. ඊට පස්සේ අපි අම්මි උයනවනේ.
1: ඕක නැහැ නේ අපි ගෙනාපු කැම තියෙනවා.
0: නැහැ එහෙමනේ අම්මි 10 11 වෙනකොට නේ අම්මි උයන්නේ. එතකොට මම ටක් ගාලා පික් මී ෆ්ලෑෂ් එකක් දාලා කැම එක ගෙන්න ගන්නවා. එහෙම අපේ සිස්ටම් එක දැන් තියෙන්නේ. අපි ගනල්ලා
1: 10 මාරු දෙන්න ගෙදරත් යනවා. ෆ්ලෑෂ් එකක් දැල්ම හංගන ඕන කෑම එක.
0: නෑ තව මගේ
1: තියෙනවා. මේ මොන කොල්ලවද මේ? ආ සමාවෙන්න මං කලින් කියන්නේ මම ඉතින් ඒක මම සත්‍ය පවසන්නේ කියලා
0: නේද? මම මගේ කැබින් එකේ ටක් ගාලා කෑම එක ගෙන්නගෙන.
1: කොහේ තියෙන කැබින් එකද?
0: කැබිනට් එක කැබිනට්.
1: අර තියෙන කැබිනට් එකේ දාගෙන කනවා. උඩ දාගෙන කනවා. හුටුවක් මේ දැක්වත් නෑ.
0: අයියෝ මම මේව කරන්නේ මම කරනවා.
1: හක් කරන්නේ එපා ඕන දෙයක් කියන්නේ. හක් කරන්නේ නැත්තම් ඕන දෙයක් පාරමේ තෝ එක කරන්න පුළුවන්.
0: රයිට් ඉතින් මම කතා කරන්නේ පික් මී ෆ්ලෑෂ් ගැන. අපිට ගොඩාක් වෙලාවට අපේ මතක ශක්තිය කොච්චර හොඳයිද කියලා කිව්වොත් අද දවසේ ඕනම කරන මොකක් හරි ડોකියුමන්ට් එකක් අපි ගෙදර දාලා එනවා. එහෙම තමයි අපේ විදිය.
1: ඇයි?
0: එහෙනම් අපි අමතක කරනවා.
1: ඕන ඔය අරන් එන්න.
0: ඒ තමයි ඉතින් අපිට අමතක වෙනවනේ සමහර. අද නම් අම්ම
1: ඔක්කොම ගත්තා. මම ඉස්සෙල්ලාම පික් මී ෆ්ලෑෂ් පාවිච්චි කරේ.
0: හරි.
1: ආ මම නිතර දෙවේලේ කරන වැඩක් නිසා.
0: මොකද්ද?
1: ෆෝන් එක දාලා
0: නේද?
1: ඒ මම ජොඩ ලේත් නෑ දැන් ෆෝන් එක.
0: ගෙදර. බයිබුත් ගෙදර.
1: අම්මෝ. පයිප බාසුන් නැහැ කියලා කෙනෙක් ගන්නවා උදේ නම්
0: අනේ ආයෙම උස්සගෙන එන්න කියන්නේ එක දවසක් ෆෝන් එක අරගෙන එන්න ඊට පස්සේ වා තමයි කිව්වේ නෑ නෑ ඉන්න මම පික් මී ෆ්ලෑෂ් එකක් දාන්නම් කියලා ටින් ටින්
1: වේගෙන් ගෙන්න ගන්න පුළුවන්
0: යා ඕකේ
1: ඕන දෙයක් යවන්න පුළුවන් ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් ගෙන්න ගන්නත් පුළුවන් යවන්නත් පුළුවන් දෙපැත්තම වැඩ
0: හරි ඕකේ
1: දෙපැත්තම වැඩ පාර්සලේ විදියට වාහනේ තෝරගන්න
0: බයික් එකක්ද ටුක් එකක්ද
1: කිලෝ 15ට අඩුවෙන් ෆ්ලෑෂ් එකේ මැඩ ගන්න
0: පුළුවන්
1: එතනින් එහාට ටිකක් බාණ්ඩේ ලොකු වෙනකොට අපි ට්‍රක්ස් වලට යන්න ඕනේ ට්‍රක්ස් ගැන අපි මේකේ අස්සම කතා කරන්නේ
0: හරි ඕකේ
1: මේ ෆ්ලෑෂ් කියන එක වෙනම එතන මෝටර් බයික් එකක් පොඩි 3 wheel එකක් පොඩි කාර් බට් එකක් ගෙනහැල්ලා අපිට බරුට ගියවන්න පුළුවන් ට්‍රැක් කරගන්න පුළුවන් ඒන මිනිස්සුත් හරි හොඳයි මේ වැඩේ ගැන බොහොම සැදී පැහැදී වැඩ කරන මිනිස්සු ඉන්නේ මිනිස්සු දන්න පාර්සලයක් මේක වෙලාවට තුලාවට යන්න ඕනේ පරිස්සමෙන් ගෙනියන්න ඕනේ ලස්සන මේ බොක්ස් එහෙම හයි කරගෙන එහෙම හරිම වෘත්තීය මට්ටමින් මේ වැඩේ කරන බව කියන්නම ඕනේ
0: ඒක අපි අත්දැකීමෙන් දන්නවා
2: ජොලියට
1: හරි යා රවුඩි බේබි
0: ඉතින්
1: වෙලාව රවුඩි බේබි රවුඩි බේබි ඉවරයි සුප සති අන්තයක් සති අන්තනම් කතා කරන්න එපා දත් නිවාඩු දාලා බොරු කියලා දැන් අල්ලලා තියෙන්නේ කීය සතියේ
0: අපි විතරයි මේ වැඩ
1: කියලා වැඩ ලංකාවේ ජනගහන භාගයක් විතර භාගයක් නැහැ ලංකාවේ
0: අනේ නේ නිවාඩුවක් දැක්කක මං ගන්න විදිය කමන්නේ කමන්නේ ඉන්න නේ
1: කමන්නේ සැපේ ඉන්න අපි අම්මමු මම ආරණි
0: අයිෂාරයා සුබ දවසක්

0: රසවත් කරයි.
1: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76252630.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අද කාලයේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
4: හච් 15

0: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117 888 666.
2: Had gas matter sieta.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
5: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 44ට අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
8: සිංහකිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
9: සන්නිවා මේ වා දත් මදිනවද? දත් මදිනවද? ගැහරිකෝ.
10: දත් මදිනදි මනුස්සයෙ ඉන්නේ.
9: ඒකනේ ඒ හිනාවෙන් මට තේරුනේ ඕක ආණ්ඩක් දෙයක් දන්නේ. මං දත් මදින්නේ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 74.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න pocket money දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත pocket money. සියත divine.

0: Top Story.
1: නවෝදයාපුරම් නිවාස ව්‍යාපෘතියේ ජනතා අයිතියට පූනාගල කබරගල නවෝදයාපුරම් නව නිවාස ව්‍යාපෘතියේ ජනතා අයිතියට පත්කිරීම අද සිදුවනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය යටතේ සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කොටසක් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවසක් හිමිවනු ඇති. ගෘහභාණ්ඩ මුළු තැන්ගිරි උපකරණ ඇතුළු රුපියල් 1,75,000ක පමණ වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය භාණ්ඩද සෑම පවුලකටම ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ව්‍යාපෘතිය අරමුණයි. 2023 මාර්තු 19 වනදා සිදු වූ නායෑමෙන් නිවාස අහිමිව වසර 3 හමාරකට අසන්න කාලයක් වසදමු තේ කර්මාන්ත ශාලාවක ජීවත් වූ පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ඉදිකරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. සියලුම සමාජ මාධ්‍ය වේදිකා ළමුන්ට ආරක්ෂිත වන ආකාරය නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝල්කට පවසනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ මෙටා සමාගම ඇමරිකානු ප්‍රාන්ත 48ක් ඇතුළු පාර්ශව සමග පැවති දෙවන්ත නඩුවක් සමතයකට පත් කරමින් ළමා ආරක්ෂාව සඳහා නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමෙන් පසුවයි. යෝජිත වෙනස්කම් අතර සමාජ මාධ්‍ය භාවිතයට කාලසීමා සහ දෙමෝපියන්ට අධීක්ෂණ පහසුකම් ලබා දීම ඇතුළත් ටර්ක් පැවසුවේ අධිකරණ හෝ තාක්ෂණික සමාගම් ක්‍රියා කරන තුරු බලානු සිට රජයන් විසින් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් විය යුතු බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව පීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික
5: පේ. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: අයියා මට apple මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර hash 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
9: Hatch 15 පිස්සුවක්ම තමයි.
11: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
12: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: එන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
15: මං ඉතින් එල්.බි. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
14: එල්.බි. රන් අය තමයි මගේ හයිය.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

උදේ 10:24 දැන් වෙලාව. ඔන්නද තමයි දවස ස්වර්ණමහල් මීගමෝ ශාඛාවට ඔබ යන්න මොන අගෝස්තු 28 29 30 මේ කියන දවස්නේ අපි කියඔබට මතක් කරා. එයාලගේ මීගමෝ අවුට්ලට් එකේ ඔබ ගාව දැනට තියෙන පැරණි වගේම පළදු වෙච්ච රන්නාභරණ හෝමාරු කරගන්න පුළුවන් දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට. ඒ පැත්තේ විශේෂ වට්ටම් තව වරප්‍රසාද රසක් ඔබට සූදානම් කරලා තියෙනවා. අපි දන්නවා ඔබට ඔය පරණ ජුවලරිස් කිව්වට ඒවයි තියෙන වටිනාකම. සමහරලාට ඔබේ අම්මගෙන් ඔබට ලැබිච්ච තෑග්ගක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ ජීවිතේ විශේෂ අවස්ථාවක ලැබිච්ච තෑග්ගක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වටිනාකම පොඩ්ඩක්වත් අඩු නොකර ස්වර්ණමහල් එකෙන් එකට හරිම වටිනාකම දෙන්න ලෑස්ති වෙලා ඉන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න 01157534 44 01157534 44. අදින මැඩේ පටන් ගන්න ඉරිදී වෙනකන් දෙන දවස් තුනක් ඔබට අගෝස්තු 28 29 30 කියන මේ දවස් තුනෙන් එකක ස්වර්ණමහල් ජුවලස් මීගමෝ ශාඛාවට ගියොත් තමයි මේ වාසිය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම මේ දවස් තුනේ, කියන්නේ 28 29 30 කියන දවස් තුනේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ තොන්න ලොකු වැඩක් තියෙනවා. තමයි යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක පටන් ගන්න තියෙනවා. අපහු රුපියල් 4500 වඩා වැඩි නම් ඔබේ ඕඩර් එක ඔබට පුළුවන් ලංකාවේ ඕනම තැනකට ඩිලිවර් ගාස්තුවක් නැතුවම ඔබේ ඕඩර් එක ගෙන්න ගන්න. කොකෝපේ, මින් පේ, කාඩ්ස් ඔය හැම විදියකටම ඔබට ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඔන්ලයින් ස්ටෝර් එකෙන් වැඩි විස්තර දැනගන්න ඕන නම් 0706056560 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. www.tilakawardhana.com වෙබ්සයිට් එකට තමයි ඔබ යන්න ඕනේ. එතනට ගිහිල්ලා ඔබට ට්‍රයි අවුට් කරන්න පුළුවන් මේ දේවල්. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙන ඔබට ඇඳුමක් වර්චුවල් ෆිට් ඔන් කරලා බලන්න චාන්ස් එක, ඒකත් ඔබට බලන්න පුළුවන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක පැත්තට ගියොත්. නැත්නම් වෙනද විදියටම ෆිසිකල් ෂොප් කරනවා ඔබට පුළුවන් කිරිබත් කොඩ, නිට්ට, බෝචාල, මහනුවර, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: කදරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
2: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
1: ගන්න ලින්ක් පස්පංගුව, හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
3: කොහොමද තරහින්
4: කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් වසර 10ක වගකීම. වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
7: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

ආකාරයේ තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: මෙම අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

උදේ 10යි විනාඩි 46යි දැන් වෙලාව. හැම දවසකම හැම ගෙදරකම අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් ඔබ ගෙදර ගියාට පස්සේ දරුවන්ගෙන් අහන ප්‍රශ්න කීපයක් තියෙනවානේ. පළවෙනි එක තමයි ඔයා කෑවද? ඊට පස්සේ පාඩම් කරාද? පන්ති ගියාද? අද ඉස්කෝලේ මොනාද ඉගෙනුවේ? ඔය ප්‍රශ්න වලට අපි තව එක ප්‍රශ්නයක් එකතු කරමු. ඒ තමයි පුතේ, ඔයා හොඳින්ද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? සමහර විට දරුවෝ ඔබ කාලයක් තිස්සේ ඈගෙන් මේ ප්‍රශ්නේ අහයි කියලා බලාපොරොත්තුෙන් ඉඳපු දෙයක් වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපිට දරුවන්ගේ තියෙන ප්‍රශ්න පේන්නේ නැහෙනේ. එහෙම වෙනොත් අපි හිතනවා ළමයිනේ ඈගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා, ඔහොම තමයි කියලා. හැබැයි ඔබට යුතුකමක් තියෙනවා දරුවන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්න. අපි මේ දේවල් ඔබට මතක් කරන්නේ දැන් සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් නේ මන්ත්‍රොබ්බේ කියන එක. ඉතින් දරුවන්ට මුලින් තේරුම් කරවල ඉන්න ඕන ඒ වගේ ප්‍රශ්නයක් යාට තියෙනවා නම් ඒක කියන්න ගෙදර ආරක්ෂිත තැනක් කියලා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මේක කිව්ව ගමන් අම්මා තාත්තා මට බණීද ඒ වගේ සිතුවිල්ලක් කියලා හිතේ තියෙනවා නම් කවදාක්වත් ඒ අය ඔබට ඒ දේ කියන්නේ නැහැ. දරුවෙක්ගේ ජීවිතේ හරි නැත්නම් ඔබේ ජීවිතේ හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒකට උදව් කරන්න. ඒ වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙම ඔන්න ඉන්නව ඔබට පුළුවන් කතා කරන්න. ඒ සම්බන්ධයෙන් උපකාර අවශ්‍යයි නම් 1927 කියන අංකයට පුනරුත්ථාපනය සහාය ප්‍රතිකාර කටයුතු ගැන ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔබට පුළුවන් නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු දැනුම් දෙන්න 18:18 කියන අංකයට කතා කරලා, විශේෂයෙන්ම 1927 අංකයට කතා කරද්දී ඔබට නිකන් හිතනවා නම් පුනරුත්ථාපනය ඒ ප්‍රතිකාර ගන්නෝ කියන එක සෑහෙන අමාරු දෙයක් කියලා. නෑ, හැම දෙයක් නෙවෙයි. ඒකෙදී ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබට ආපහු සමාජයට එනකොට ඔබ පුනරුත්ථාපනය වෙච්ච කෙනෙක් කියලා ඔබට සමාජයට ලේබල් එකක් වදීගෙන හිතනවා නම් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබේ පෞද්ගලිකත්වයේ ඒ විදිහටම ආරක්ෂා කරන්න ඒ ආයතන ලෑස්ති වෙලා ඉන්නෝ. රටමිකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ. ඉතින් අද ගෙදර ගිහිල්ලා දරුවන්ගෙන් අර කොමන් ප්‍රශ්න ටික අහන්න කලින් අහලා බලන්න ඒ අය හොඳින්ද කියලා.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අතර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: किया था टॉप स्टोरी।
1: දිට්වා වන්දි පිරිනැමීම අවසන් අදීරට. දිට්වා සොලිකුණාටුව හේතුවෙන් මියගිය පවුල්වල සමාජිකයන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ලබා දෙන රුපියල් ලක්ෂ 10ක මුදල මේ වන විට 96.77%කට ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා 628 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඊයේ දිනය වන විට එම මුදල ලබා දී ඇති සංඛ්‍යාව 600ක්. දිට්වා සොලිකුණාටුව හටගත් ගංවතුර සහ නායෑම් වලින් අපවිත්‍ර වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 දීමනාව මේ වන විට පුද්ගලයන් 431,516 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 431,679 දෙනෙක්. මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් අතරින් ප්‍රතිශතයක් ලෙස 99.96%කට 25,000 දීමනාව ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,787ක්. ආපදාවෙන් හානි වූ නිවාසවලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 50,000 දීමනාව මේ වන විට ලබා දී ඇත්තේ 167,258 දෙනෙකුටයි. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 168,039 දෙනෙක්. මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් අතරින් ප්‍රතිශතයක් ලෙස 99.9%කට 50,000 දීමනාව ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8,362ක්. ජීවනෝපාය අහිමිවීමේ දීමනාව මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් 1,139 දෙනාටම ගෙවා අවසන්. ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන රුපියල් 15,000 දීමනාව මේ වන විට සිසුන් 205,195 දෙනෙකු වෙනුවෙන් ලබා දී තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3,077ක්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Theater Top Story අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙතෝලි සෑම මොහොතක්ම රස

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද?
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ
6: ඒත් ලොකු කරලා නේද
5: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ

0: 98.4 මෙගාවාට්ෂයට
1: සියත FM

උදේකොළහයි විනාඩි 24යි දැන් වෙලාව. මේ වීකෙන්ඩ් එකේ ඔබට මිස් වෙන්න හොඳම නැති ආරංචි දෙකක් ගැන තමයි මේ කියන්න හදන්නේ. පළවෙනි එක තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙන ෆ්‍රී ඩිලිවරි වීකෙන්ඩ් එක. අද ඉඳන් කියන සිකුරාදා 28 වෙනි ඉඳන් 30 වෙනි වෙනකම් ඔබට මේ chance එක තියෙනවා ලංකාවේ ඕනම තැනකට එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් අඳුමා gift එකක් මේ ඕනම දෙයක් ඔබට ගෙන්න ගන්න පුළුවන්. ඔබ ඩිලිවරි ගාස්තු වලින් නිදහස් කරලා තියෙන ඔබේ බිල් එක රුපියල් 4500 වඩා වැඩි වෙන්නයි ඕන. එතනින් එහාට වෙන කිසිම කොන්දේසියක් නැහැ. දැන් සතිය මැද්දේ ඉනිවලු දවස් දෙකකට අඩුනනේ. සමහරවිට ඔබට මෙහෙම වැඩක් තිබ්බනම් ඒක කරගන්න බැරි වෙන්නදිනේ. එහෙනම් ඔන්න වැඩේ බාර දෙන්න කියලා කරගෙන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න 0706056560 කියන නම්බරයකට 0706056560 www.tilakawardhana.com තමයි යාලගේ වෙබ්සයිට් එක. එතනින් ඔබට ෂොප් කරලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අනිත් ආරංචිය තමයි දැන් ගෙදර අල්මාරිය එහෙම තියනවාද කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ නැති පොඩි පෙට්ටියක දාලා තියෙන ජුවලරිස් මොනහරි ගත්ත කාලේ එහෙම නැත්නම් අලුත් විදිහට තියනකොට නම් යන්නේ ඕන තැනකට දාගෙන ගියා. දැන් ඒව පැත්තකට කරලා දාලා තියෙනවා. එහෙම තියෙන ජුවලරිස් වලට මොකද කරන්නේ? ඕ අතර්ලා දාන නෑ එහෙම කරන්නේ නෑනේ. ඔන්න ස්වර්ණ මහල් එකෙන් ඉවරෙන් විශේෂ වැඩ ක්ලාස් කරලා තියෙනවා. ඒකත් ඔන්න අදම තමයි පටන් ගන්න. අද ඉඳන් ඒකත් 30 වෙනි වෙනකම්ම තියෙනවා. අගෝස්තු මාසේ 28 29 30 කියන දවස් තුනෙන් එකක ස්වර්ණ මහල් ජුවලස් මීගමෝ ශාඛාවට ඔබ යනවා නම් ඔබ ගාව තියෙන පැරණි රන් ආභරණ ඔබට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට හුවමාරු කරගන්න පුළුවන්. chance එක මිස් කරගන්න එපා. දැනට ගෙදර පැත්තකට දාලා නෝ ඇත්ත නේද? හොඳම වට්ටම් වලට තව තීමනා ගොඩාක් එක වැඩි කොට දාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ යන්න ඕනේ පැත්තට. යන්න කලින් වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් 0111 753 4444 0111 753 4444 කියන නම්බරයකට ඔබ කෝල් එකක් දෙන්න ඕන. සාමාන්‍ය ස්වර්ණ මහල් එකේ මේ වැඩේ කාලෙකට සැරයක් කරනවා. හැබැයි මේ වීකෙන්ඩ් එක ඔබට ටිකක් විශේෂ වෙයි.

0: ප්‍රොෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 252 3020.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
3: හරි.
2: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: හරි. කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
2: ඔව්.
4: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real mapat experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
23: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
25: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රටපුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
29: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
30: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
31: Avan Second Phone Deyak, Adagivanna Ganna.
32: Avan Stick and Ticket Pay.
33: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
34: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
35: එක උත්තරේ.
36: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: යප පොකට් මනී.
36: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
1: Okay,
2: honey, go here on Friday, wanna listen, see it tomorrow.
1: Anuwatai, Tashma Dekhen, Anuwatai, Tashma Hatarel.
2: Sia Ta Divine Up

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත pocket money.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 4700.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455511.
3: සිංහගිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
5: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
7: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
8: සියත හෙඩ්ලයින් රිවියු.
9: නේපාල ගංවතුරෙන් 475ක් මරුට, 900ක් අතුරුදන්. මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්. දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවෙක් වෙයි. දින දෙකකදී අධිවේගී මාර්ගවලින් කෝටි 12ක ආදායමක්. මොහොදු බඩ මාර්ගයට නව රේල් පීලි.
7: වැඩි විස්තර 10:12. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
10: 98.2 කැන්, 98.4
11: පන්නේවගේ කොමුකොකේ ප්‍රේක් නෑවගේ පතිමු රේස්
12: ෆයිනේ මචං
11: අද විතරයි සිකුරාදා.
10: සියත දෙවයි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නේපාල ගංගාතුරෙන් 475ක් මරුට 900ක් අතුරුදන්. මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්. දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවෙක් වෙයි. දින දෙකකදී අධිවේගී මාර්ගවලින් කෝටි 12ක ආදායමක්. මොහොදුබඩ මාර්ගයට නව රේල් පීලි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: Yes.

0: ටකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන මහවැලිගඟේ ගැටබේ තොටුපළේදී සිදු කරනු ලැබුවා. ඒ අවසන් රන්දෝලි පෙරහර ඊ රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් පසුයි. නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටබේ මහවැලි ගංතොට වෙත පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවා. අද දහවල් පෙරහර පස්වරු 2:18ට ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ සිට උතුරු දිශාභිමුඛව පිටත්වීමට නියමිතයි. දහවල් පෙරහර ඩීසේනානායක වීදිය පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජ වීදියට හැරි ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රය තුන්වරක් ප්‍රදක්ෂිණා කර පස්වරු 4:01ට උතුරු දිශාභිමුඛව දළදා මාලිගා වෙත ගෙවිදිනු ඇති. පෙරහර ගෙවිදීමෙන් පසු දේවඩන නිලමේ ඇතුළු සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා. එහිදී ඇසල පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දැනුම් දෙන සංදේශය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බහර දීමට නියමිතයි. මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂණ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට අදාළ පනත් කෙටුම් පත මේ වන විට සකස් කරමින් පවතින බවයි. ඔහු මෙම අදහස් පළ කළේ පූනාගල කබරගල ප්‍රදේශයේ ඉදිකළ නවෝදයාපුරම් නව නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
2: අපේ රටේ ආරක්ෂාව, අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මේ මධ්‍ය කඳුකරයේ. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමතියි, අපි දැන්ටත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව විශේෂ පනතක් සකස් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ තමයි මධ්‍ය කඳුකරය ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටවනවා. තිබුණු තත්ත්වයට පත් වෙන අපිට දශක ගණනාවක් යාවි. හැබැයි විනාශය සඳහා ගනු ලබන පියවරෙන් දැන් අපි නතර කළ යුතුයි. ඒ තමයි පළමු පියවර. විනාශය සිදු වී තිබෙන විනාශය යථාවත් කරන්න දිගු කාලයක් යනවා. පළමු පියවර සිදුවීමෙන් තිබෙන විනාශය නතර කළ යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තු ආයතන වගකීම් සහිත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු බලය ඒකාබද්ධ කරන අලුත් මධ්‍යම කඳුකරය ආරක්ෂණ අධිකාරියක් පිහිටවීමට අප කටයුතු කරනවා. මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ඒ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නව අධිකාරියක් පිහිටවනවා.
1: දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
2: දීර්ඝ කාලයක අපේ අසංවිධි සංවර්ධනයේ ප්‍රතිඵලාද අපි භුක්ති විඳිමින් තිබෙනවා. පසුගිය නායාම වාර්තා කරනවා ප්‍රධාන නායාම 1200කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූ බව දිට්වවලදී. අපි දශක කීපයකට පෙර ඇහුවා නාය නොයන රටක් ගැන. දශක කීපකින් පසු ඇහුවා නායාම් එකක් දෙකක් ගැන. හැබැයි අපි දැන් අහනවා නායාම් දහස් ගණනක් ගැන. එනම් මේ මධ්‍ය කඳුකරයට කුමක්ද සිදුවීමින් තිබෙන්නේ? අපි ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. කඳු කඩාවැටීම්, උල්පත් හිඳීම්, ඒ වගේම ගංගා ඇලවේලි ගොඩවීම් දැකලා තිබෙනවා.
1: නවෝදයාපුරම් නව නිවාස ව්‍යාපෘතියට නිවාස 50ක් අයත්. සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කොටසක් සහ වර්ග අඩි 550කින් යුතු අංග සම්පූර්ණ නිවසක් හිමිවනු ඇති. ගෘහ භාණ්ඩ, මුළුතැන්ගී උපකරණ ඇතුළු රුපියල් 1,75,000ක පමණ වටිනාකමකින් යුතුව අත්‍යවශ්‍ය භාණ්ඩද සෑම පවුලකටම ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ව්‍යාපෘතිය අරමුණයි. 2023 වසරේ මාර්තු 19 වනදා සිදු වූ නායාමෙන් නිවාස අහිමිව වසර 3 ආසන්න කාලයක් වසා දැමූ තේ කර්මාන්ත ශාලාවක ජීවත් වූ පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ඉදිකරනු ලැබුවා. නේපාලයේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 475ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාලයේ ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 475ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විපතට පත්වුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බවයි. ගුවන් මගින් ඊයේ දිනේ පමණක් මුදාගෙන ඇති සංඛ්‍යාව 573 දෙනෙක්. නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නේපාලයේ පමණක් පුද්ගලයන් 900ක් අතුරුදන් වී ඇති බවයි. ඉන් 517 දෙනෙක් වූ විදෙස් පුරවැසියන්. විනාශ වූ ප්‍රදේශයට යළි ගංවතුරක් ඇතිවිය හැකි බවට වාර්තා වීමත් සමග මුදා ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බවයි රතුකුරුස්ස සංවිධානය සඳහන් කළේ. චීන නේපාල දේශ සීමාව අසල ජලවිලක් නිර්මාණය වීමත් සමග යළි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. නේපාල ජල ගැලීමට හේතුව කඩා වැටුණු ග්ලැසියරයක් බව අනාවරණ වුණා. මේ අතර නේපාලයේ ජල ගැලීම් වලින් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යවන ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ නේපාල ජනතාවගේ ආහාර අවශ්‍යතාව සඳහා සහල් තොග අවශ්‍ය නම් ඒ සඳහාද පියවර ගන්නා ලෙසයි. පීඩාවට පත් නේපාල ජනතාවට හදිසි සහ මානුෂීය ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා විසින් ඇමරිකා ඩොලර් මිලියනයක ආධාරයක් පිරිනමනු ලැබුවා. සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට දායක විය හැකි ආකාරය ගවේෂණය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මියගිය පවුල්වල සමාජිකයන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ලබා දෙන රුපියල් ලක්ෂ 10ක මුදල මේ වන විට 96.77% ගෙව අවසන් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා 628 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඊයේ දිනය වන විට එම මුදල ලබා දී ඇති සංඛ්‍යාව 600 දෙනෙක්. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හටගත් ගංවතුර සහ නායෑම් වලින් අපවිත්‍ර වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාව මේ වන විට පුද්ගලයන් 431,516 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 431,679 දෙනෙක්. මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් අතරින් ප්‍රතිශතයක් ලෙස 99.96%කට රුපියල් 25,000 දීමනාව ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,787. ආපදාවෙන් හානි වූ නිවාසවලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 50,000 දීමනාව මේ වන විට ලබා දී ඇත්තේ 167,258 දෙනෙකුටයි. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 168,039 දෙනෙක්. මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් අතරින් ප්‍රතිශතයක් ලෙස 99.9%කට 50,000 දීමනාව ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8,362ක්. ජීවනෝපාය අහිමිවීමේ දීමනාව මේ වන විට සුදුසුකම් ලැබූ පුද්ගලයන් 1,139 දෙනාටම ගෙවා අවසන්. ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන රුපියල් 15,000 දීමනාව මේ වන විට සිසුන් 2,05,195 දෙනෙකු වෙනුවෙන් ලබා දී තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3,077ක්. දිස්ත්‍රික්ක 7කට බලපා ඇති වියලි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 84,545ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 25ක්. ඒ අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පුද්ගලයන් 75,734 දෙනෙකු වෙත පානීය ජලය බෙදා දෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර අද සිට ලබන 7 වනදා දක්වා දිවයිනට ඉහළින් සූර්යා මුදුන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12:11ට සූර්යා ප්‍රදේශ කිහිපයකට ඉහළින් මුදුන්වන බවයි. කොකොවිල්, නර්ලූල්, කොඩිකාමම් හා නගර්කෝවිල් යන ප්‍රදේශ ඒ අතරට අයත්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළයා හැකි. නැගෙනහිර පළාතේ පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම ඉහළ යනු ඇති. මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද මිලිමීටර 75ට වැඩි වැසි අපේක්ෂා කරන බවයි. මේ අතර එල්නිනෝ අවදානම සම්බන්ධයෙන් රජය දැන් සිටම පෙර සූදානමකින් කටයුතු කළ යුතු බව භූගර්භ විද්‍යා පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් ප්‍රදේශ කඩිනමින් සිතියම් ගත කර පූර්ව අනතුරු ඇඟවීම වැදගත් බවයි.
3: ගොඩක් මේ ගැන පිළිබඳව අධ්‍යයනය කරපු අය කියන්නේ ලංකාව දූපතක් නිසා බලපෑම සරලව හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි නැගෙනහිර විරළ ආසන්නය සහ ඒ නැගෙනහිර කලාපයේ වෙනමත්, බටහිර කලාපයේ වෙනමත් වගේ දල වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නැගෙනහිර කලාපයේ බොහෝ විට නියන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, බටහිර කලාපයේ බොහෝ වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන් වැඩිපුර. ඒක නිසා මේ අවස්ථා දෙකට, ඒ කලාප දෙකේ අපි සූදානම් වීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ නියන්ගෙන් නැත්තම් වියලි කාලගුණයෙන් බලපෑමක් එනකොට පැමිණි දේශමුණේ එනකොට අපි ඒ සඳහා ජල සැපයුම් ගැන සූදානම් වෙලා ඉන්න ඕනේ. ගැඹුරුලි මහාරලා ගැඹුරුලින් වලින් ජලය ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ වගේ ඒවට සූදානම් වෙන්න පුළුවන් නැගෙනහිර කලාපේ, බටේර කලාපේ, විශේෂයෙන්ම වයඹ කලාපේ තියෙන වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරලා ජලය වැඩිපුර ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් විදිහට වැව් ප්‍රතිසංස්කරණය කරලා, ඒ වගේම යෝධ ඇලවල් නැවත වතාව ප්‍රතිසංස්කරණය කරොත් අපිට පුළුවන්, ඒ කියන්නේ වර්ෂාපතනය වැඩි වෙන ප්‍රදේශ වෙන්නේ ගංවතුර වගේ නිතරනේ බටහිර කලාපේ සිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ගංවතුර. ඒත් මේ ගංවතුර වලින් ගැලවෙන්න නැත්නම් ඒවට ප්‍රතිකර්ම යොදාගෙන ලෑස්තිලා අපිට ඉන්න පුළුවන්. මේ විදිහට දෙවිදියට කලාප දෙකට සූදානම් වුණාම එල්නිනෝ තත්ත්වයෙන් බොහෝ දුරට ගැලවෙන්න පුළුවන්.
1: එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කිරීමට නිලධාරීන්ට වගකීමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්.
4: මේ එල්නිනෝ ලානීනා තත්වය තුළ රටේ එක පැත්තකට බරපතල වියලි කාලගුණය, තවත් කාලෙකදී බරපතල ගංවතුර තත්වය, නායය පස්කඳු කඩා වැටි, මේ අනාදී වශයෙන් මහා බරපතල ප්‍රශ්න රැසකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙයි කියලා බොහෝ විශේෂඥන් කියනවා. එහෙනම් අපි කළ යුත්තේ මේ රටේ සියලුම පුරවැසියන් මේ භයංකාර තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන, ඒව ගැන දැනුමක් ලබාගෙන, ඒ වගේම විශේෂයෙන්ම රජයට, විපක්ෂයෙන් අපිට මේ හැමෝටම ලොකු වගකීමක් තිබෙනවා. එල්නිනෝ ලානීනා තත්වෙන් කොහොමද අපි අපේ මාතෘභූමිය සුරක්ෂිත කරන්නේ? කොහොමද ඒ බලපෑම අවම කරන්නේ?
1: මේ අතර හිටපු අමාත්‍ය ස්පී දිසානායක සඳහන් කළේ 22 සංශෝධනයට විරෝධය පළ කිරීමට හේතුවක් නොමැති බවයි. මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල නොවන බවයි.
5: අධිකරණ නිශ්චකාරවරුගේ කාලය අවුරුද්දක් දෙකක් දීර්ඝ කරා කියලා විනිශ්චකාරවරු මේ ආණ්ඩුව පැත්තෙන් හිත ගන්නවා කියලා එහෙම නිකන් හැංගීමක්වත් කවුරුවත් හදා ගන්නව නම් ඒක ඉතාම වැරදි. අධිකරණය විශාල කරන්න ඕන, විනිශ්චකාරෝ වැඩි කරන්න ඕන, විනිශ්චකාරයන් ප්‍රමාණය වැඩි කරන්න ඕන, උසාවි වැඩි කරන්න ඕන. ඒ අතර ඔවුන්ගේ සේවා කාලයත් දීර්ඝ කිරීම නරක දෙයක් හැටියට මම හිතන්නේ. මම උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්වා දීර්ඝ කරා.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම විස්තීරණ අරමුදල් පහසුකමේ 7 සමාලෝචනය සඳහා ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. සමාලෝචනයේ අනතුරුව විස්තීරණ අරමුදල් පහසුකමේ 8 වාරිකය ලෙස ඇමරිකා ඩොලර් මිලියන 330කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂිතයි. මෙම වැඩසටහන යටතේ 6 සහ 7 වාරික දෙක පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට ලබා දුන්නා. එහි සමස්ත වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 695ක්. මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පදනම් කරගනිමින් විෂුවල් කැපිටල්ස්ට් ආයතනය නිකුත් කළ ලොව අවම වැටුප් සංසදනාත්මක වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 120 ස්ථානයට පත්ව තිබෙනවා. ඒ සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතරේ. එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමලට අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුපෙහි මිලදී ගැනීමේ හැකියාව දක්වා ඇත්තේ ඇමරිකා ඩොලර් 200ක් ලෙසයි. මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3804ක අවම වැටුපක් හිමි ස්විස්තලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. පළමු රටවල් 14ට ඇතුළත් වන අනෙකුත් රටවල් ලෙස ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම සහ අයිස්ලන්තය ඇතුළත්. දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවනවා. පකිස්තානය 68 ස්ථානය, නේපාලය 78 ස්ථානය, බංග්ලාදේශය 89 ස්ථානය සහ ඉන්දියාව 111 ස්ථානයේ පසුවන බවයි විෂුවල් කැපිටල්ස් සඳහන් කළේ. මෙරට පුද්ගලයන්ට ලැබෙන වැටුප්පල සංසන්දනාත්මක වටිනාකම මේ වන විට 50%කින් පමණ අඩුවී ඇති බවයි වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ.
6: ලංකාව රුපියල් වලින් ගත්තාම වැටුප්පල වැඩිවීමක් තියෙනවා. ඒක ඇත්ත. පෞගේ කාලේ වැටුප් වැඩි කිරීමකුත් සිද්ධ වුණා. නමුත් අපි ඒවා සංසන්දනය කරන්නේ ඩොලර් වලට පරිවර්තනය කරලා. අතර 2022-23 රුපියල් 185 186 ට විශේෂ ඩොලර් එක අද 350කට විතර ගියපාවම අපේ වැටුප් වැටුප්පල මූර්ත වටිනාකම එහෙම නැත්නම් වැටුප්පල සංසන්දනාත්මක වටිනාකම 50%කින් විතර බහැලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඩොලර් වලින් සංසන්දනය කරපුවම අපි ඊටාම පල්ලෑ මට්ටම කාදයම් ලබන්නේ. ඒක බදු සම්බන්ධයෙන් කතා කරද්දිත් අපි කිව්වා සාමාන්‍ය බදු ගන්නකොට බදු ආදායම කියන්නේ අවම බදු ආදායම තීරණය කරලා අපි බලන්න ඕනේ අපේ තියෙන පවර්ටි ලයින් එක මොකද්ද? එහෙම නැත්නම් ජාත්‍යන්තරව පිළිගත්ත දුප්පත්කමේ රේඛාව මොකද්ද? එතකොට අපි අද රුපියල් 150,000 ඉහළ අයට බදු ගෙවනවා කියලා කියන්නේ ඇත්තටම ඩොලර් වලින් ගත්තොත් ඉතාමත් අඩු ආදායම් ලාභිනුත් බදු දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. රජය කතා කරනවා ඊළඟ අවුරුද්දේ නැවතවතාවක් පඩි වැඩි කරන්න අයවැයක් ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතනවා ඒ කාරණාවලදී ඔය කියන වාර්තා සහ ඒ වගේ අන්තර්ගතයත් රජය අවධානයට යොමු කරගන්නවා නම් හොඳයි.
1: දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ආනයනය කළ නව රේල් පීලි දසදහසක් කොළඹ වරායට ගොඩබෑම මේ වන විට ආරම්භ කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කළේ මුහුදුබඩ මාර්ගයේ වේග සීමා පනව ඇති ස්ථානවල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව රේල් පීලි යොදා ගන්නා බවයි. මුහුදුබඩ මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදය අවම කිරීම එහි අරමුණ බවද සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළා. පුත්තලම කොළඹ සහ කැලණිවැලි මාර්ග ස්ථාන කිහිපයක් සඳහාද නව රේල් පීලි යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. ගත වූ දින දෙකෙහි මෙරට අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 12 ඉක්මවා තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ සහ පෙරේදා අධිවේගී මාර්ගවල සමස්ත ආදායම රුපියල් 12,45,74,925ක් බවයි. එම දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කර ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 325,316ක්. මේ අතර සතියන්ත දීර්ඝ නිවාඩුවත් සමග රියානතුරු වාර්තාවීම ඉහළ ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ අධික වෙහෙස සහිතව වැඩිදුරක් රථවාහන ධාවනය සහ වේග සීමා නොතකා ධාවනය කිරීම අනතුරුවලට හේතු වී ඇති බවයි.
7: අනතුරු දිහා බැලුවහම විශේෂයෙන් දෙක කාරණයක් තමයි අධික වෙහෙස නිසා අනතුරු ආශයක් වෙලා තිබ්බා. ඒක නිසා දුර බැහැර යනවා නම් විශේෂයෙන්ම පැය 4 මාන සැරයක් පැය භාගයක් විවේකයක් ගන්න රාත්‍රියේ නිදි මරලා උදේ ගමන් කරන්න එපා. කාර්යයට අධික වෙහෙස තියාගෙන ගමන් ආරම්භ කරන්න එපා. ඒ වගේම අධික වේගයෙන් යන කාරණාවත් ඇක්සිඩන්ට් වලට බලපාපු කාරණාව. ඒක නිසා විශේෂයෙන් දුර බැහැර යනවා නම් නියමිත වේග සීමාවල මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුකූල වෙමින් ගමන් කරන්න.
1: සියලුම සමාජ මාධ්‍ය ළමුන්ට ආරක්ෂිත වන ආකාරයෙන් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කට පවසනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ මෙටා සමාගම අමෙරිකානු ප්‍රාන්ත 48ක් ඇතුළුව පාර්ශව සමග පැවති දෙවැන්ත නඩු කටයුත්තක් සමතයකට පත් කරමින් ළමා ආරක්ෂාව සඳහා නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට එකඟ වීමෙන් පසුවයි. යෝජිත වෙනස්කම් අතර සමාජ මාධ්‍ය භාවිතයට කාල සීමා සහ දෙමාපියන්ට අධීක්ෂණ පහසුකම් ලබා දීම ඇතුළත්. ටර්ක් පැවසුවේ අධිකරණ හෝ තාක්ෂණික සමාගම් ක්‍රියාකරන තෙක් බලා නොසිට රජයන් විසින් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් විය යුතු බවයි. නේපාලය සහ චීනය දේශ සීමාවේ දෙපස ඇති වී තිබෙන ජලාශ දෙකක් පිටාර ගැලීමේ අවදානමක් හේතුවෙන් හිමාල කලාපයේ තවත් ගංවතුර අවදානමක් පිළිබඳ අනතුරු අඟවා තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයට බලපෑ දෙවැන්ත ගංවතුරෙන් පුද්ගලයන් 362 මියගොස් තවත් දහසකට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති පසුබිමකයි. ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගල්, අයිස් මඩ සහ සුන්බුන් ගංගා පද්ධතිවලට ගලා එමින් මෙම ගංවතුර හටගෙන තිබුණා. නේපාල බලධාරීන් සඳහන් කළේ ගංවතුර ඇති වූ ප්‍රදේශයේ ගංගාවක් සුන්බුන් වලින් අවහිරවීමෙන් ජලාශයක් හටගෙන ඇති බවයි. එහි ජලය වේගයෙන් ඉහළ යමින් පවතින අතර එය ඕනෑම අවස්ථාවක පිටාර ගැලිය හැකි බැවින් ගන් ඉවුරු සහ අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබුවා. චීනයද අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ගණමීටර් මිලියන 3ක් පමණ ජලය දේශ සීමාවේ චීනයට අයත් කොටසෙහි දැනටමත් ජලයෙන් පිරී ඇති ජලාශයකට එක්වන බවයි. එම ජලාශය කැඩී යාමේ අවදානමක් ඇතිකර ඇති අතර ලබන පළමුවනදා වන විට එහි ජල ගැලීම ආරම්භ වනු ඇතැයි පුරෝකථනය කළා.
8: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ස්විස්තලන්තයේ පැවතේ ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ලවිසි කිරීමේ ඉසව්වේ පළමු ස්ථානය රොමේෂ් තරංග දිනාගෙන තිබෙනවා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 92.07ක්. රොමේෂ් තරංග මීටර් 92 සීමාව ඉක්මවා හෙල්ලවිසි කිරීමෙන් දක්ෂතාව දැක්වූ දෙවන අවස්ථාව මෙයයි. ලෝක හෙල්ලවිසි කිරීමේ පිරිමි ශ්‍රේණිගත කිරීමවල තවදුරටත් රොමේෂ් තරංග පෙරමුණේ පසුවනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ ජර්මනියේ ජුලියන් වේබර්. ශ්‍රේණිගත කිරීමල තුන්වන ස්ථානයේ ඇන්ඩර්සන් පීටර්ස් පසුවනවා. යළි සිරස්තල. නේපාල ගංවතුරෙන් 475ක් මරුට 900ක් අතුරුදාන්. මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්. දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාව එක් වෙයි. දින දෙකකදී අධිවේගී මාර්ගවලින් කෝටි 12ක ආදායමක්. මොහුදුබඩ මාර්ගයට නව රේල් පීලි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
8: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් විදිහකට ගොඩක් කරපු ජිප්සිස් බෑන්ඩ් එක අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා.
1: යාලයේ නෝනට චුට්ටක් බයයි නේද?
2: චුට්ටක් නෙවෙයි සමහරවල් ගොඩක් බයයි. කොහොම තමයි සත්‍යයේ අපි දන්නවා මාත් අපි මේ ලෝකේ හැරෙච්ච තැන් වලට අල්ලලා ගිහිල්ලා තියෙනවා. ගොඩක් අය චුට්ටක් බය නෝනට කැනඩාවෙන් දීලා අත්තටම ආයිඩියා කාවි. මොකක් හරි වෙනස් විදිහේ ගීතයක් කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. ඒකේ ලිරික්ස් වී මෙලඩි ඔක්කොම මන්ත්‍රය කරන එකේ. පසන් ලියන දේ තමයි රෙඩ් ෆොක්ස් ස්ටුඩියෝ එකේ තමයි ට්‍රැක් එක කරේ. සෙන්කරේ මාෂනාලි.
3: ඔය එකේ චුට්ටක් මං බය නැති වුණාට නෝනට චුට්ටක් බයයි.
0: ලංකාවේ ගොඩක් සිංගර්ස් ලගේ නම් සෝන් එකේ දෙනවා. කාගෙද ඒ අයිඩියා එක?
2: ඒ අදහසත් අතර මටම තමයි ආවේ. ස්ට්‍රින් අපේ ආටිකලක් කොහොමද නම් ටිකටින් අපි දැම්මා. දැන් තමයි අපි කතා කරලා තියලා පොඩ්ඩක් බය එකට අප්සෙට් වෙයි. ගොඩක් බය කියලා දැම්ම නම් තමයි හොඳ කියලා.
1: මියුසික් වීඩියෝ එකක් එනවද? කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
2: වීඩියෝ වල අවුට් වෙයි තව දවස් 10ක් පස්සට තියයි මම හිතන්නේ. සීසන් එක සෙට් වෙගෙන ඉන්නේ දැන් අවගෝස්තු, ඔක්තෝබර් මාසේ, සැප්තැම්බර් මාසේ නම් ඉතින් ටිකක් බිස්සී පැත්තකට තමයි
3: හැරෙන්නේ.
0: Talk of the town. Bollywood වල action hero Salman Khan ගේ අලුත්ම movie එක ගැන fans අතර ආයෙම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
1: ඒ තමයි The Monster. මුලින් SVC 63 කියන title එකෙන් තමයි මේ film එක තිබ්බේ. හැබැයි දැන් The Monster කියන නම එයාලා officially announce කරලා තියෙනවා.
0: Film එකේ Salman Khan එක heroine විදිහට ඉන්නේ. අපි කවුරුත් දන්නේ නයනතාරා.
1: මේ film එක ගැන අලුතින් කතාබහ වෙන්න හේතුව තමයි film එකේ music කරන්න විශාල් මිශ්‍ර එකතු වුණු එක.
0: ඒ වගේම Salman Khan මේ film එක වෙනුවෙන් තමන්ගේ බර කිලෝ 16ක් අඩු කරගත්ත කියලා තමයි Bollywood පෙත්තෙන් අපි
3: Talk of the town. Siyata Divine.

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
4: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: Hi, මම කසුන්. එක දවසක් මගේ girlfriend ට message එකක් මාට්ටුණා.
13: කසුන්? කියනවා මේ කවුද කියලා?
12: කලබල වෙන්න පාසඳුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
13: කසුන් එතකොට ඇයි මේ call කරන්නේ? ඔයා මට බොරු කරනවා. මම රැවටුන මගේ ජීවිතේ වෙනස්.
12: සඳුනි, ඔයා කලබල වෙන්න එපා. ඔයා මට call කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
14: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
15: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට
16: සියත 2020.
17: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
18: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
19: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
20: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
20: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
17: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
16: 98.2 98.4
21: අද විතරයි සිකුරාදා
16: සියත දිවයින පුරා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: සැන්ඩි වා මේ වා දත් මදිනවද? ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්
3: මදින්නේ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
6: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771131000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
7: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், சிங்ககிரி ஆகஸ்ட் மொனன்சா, சாம்சுங், ஹைசென்ஸ், பனசோனிக், கேண்டியாதுல லோவ சூப்பர்தல மாதிரி சதஹா 60% தக்வா வட்டம் හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනු පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සී ශ්‍රී ලංකා 0.70455
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය විලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0.114700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
3: හෙට උදේ 8ට
4: ජින්තු පිටියේ වේද වේද.
5: ආනේ කොන්ග්‍රැචුලේෂන් හොඳේ තාත්තිකුණා නේද?
6: Thank you.
5: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
6: සනීපෙන් තමා. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා.
5: මොකක්?
6: හොස්පිටල් අරන් යද්දි මෙයා බීලානේ හිටියේ. පොලිසියෙන් දැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්
4: වෙනවා. ජින්තු පිටියේ මොමෙනෝ ජින්තු පිටියේ මොමෙනෝ.
7: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
7: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
7: හතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
7: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
8: 98.2 98.4 සියත

0: यह था टॉप स्टोरी।
1: විසිදෙකට සහය පළ කරමින් පෙත්සම් දෙකක්. රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම්පතට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ නව සියලුරුමේ නායක සරත් මනමේන්ද්‍ර විසින්. අනික් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ සරත්ලාල් පෙරේරා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අදාළ පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ 22 සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. දැන් විදෙස් පුවතක්. ජලගැලීමට ලක් වූ නේපාලයේ ත්‍රිශූලි ජලවිදුලි ව්‍යාපෘති උමගක් තුල සිරි වී සිටින පුද්ගලින් සියකට ආසන්න පිරිසක් බේරා ගැනීම සඳහා මේ වන විට බෙහෙවුමක් ආරම්භ කර තිබෙනවා. නේපාල හමුදාව සඳහන් කළේ එම උමග තුල සිරි වී සිටි පුද්ගලින් අතරින් 350 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බවයි. තවත් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ඉවත් කිරීම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
4: ගන්නවා ලයිසන් එක
5: දැන් හරිනේ අමාරු
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යි දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකෝ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද
6: ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තේට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0781132777.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන් ස්ටිකෙන් ටික පේ.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.71133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
12: ආයෙන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
13: මං ඉතින් LB රන් ඇයි ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
12: LB රන් ඇය තමයි මගේ හයිය
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් ඇය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
15: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවා නะ. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ගේ සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
16: සින්දු සියොත අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ මුචාතරේ.
16: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
18: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන්දී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
19: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරිය ගොබ්බයා.
20: එයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
21: නිලබල කරේති ඔලමුල පුරේ.
22: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
23: සියත ටීවී තුලින්.
24: 98.2 98.4 සියත.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්නම්.

0: කරන නියමිත ඒසෙඩ් අගෙන් අනුන උසස් තත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට.
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
4: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 550.
6: රන්පෞමකට ඉහළ අප්‍රිකාරම. අමතන 011 4800 480. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
8: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
9: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
10: ගංගාතුරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
13: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
12: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
13: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
14: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
15: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
16: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
17: Avance ken ona deyak adagewanna ganna
18: Avance tiken tika pay
19: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
20: දොරකුළු වැරෙන මතක සේප්පු.
21: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
20: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
22: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
20: රැයක් පුරා විඳින පැයක්
23: රැදායයි
20: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
24: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
25: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
26: යත පොකට් මනි.
25: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
26: 98.2 98.4 සියත

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දෙවයින පුර

0: හද ගැස්මට සියත. සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7450
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7-16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: Hi, මම කසුන්. එක දවසක් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
4: කසුන්? කියනවා මේ කවුද කියලා?
3: කලබල වෙන්න පසඳුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
4: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැමකම මගේ ජීවිතේ
3: වෙනස්. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔයා මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
5: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
2: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
6: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස් මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Assetline Finance අද මෙන්න අදම ආරණ්‍ය යන්න. අමතන්න 011 4700.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within Hadun Vadina Rhino Premier roofing sheet Fatimistra Sandhal Dhatunai Anuhaya Amatana
8: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 44ට අපිට වට්ස්ඇප් කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
15: 98.2 98.4
16: පන්නේවගේ කමුකකේ
17: ප්‍රේක්
16: නෑවගේ
17: පතිමුරේ
16: සුන්ස්පයින මචං
17: අද විතරයි සිකුරාදා
15: සියත දෙවයින පුරා.

0: थिएटर टॉप स्टोरी
1: ग्रेगरी वेवेट कमिटुआक නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල දූෂණය පාලනයට කඩිනම් මේකාබද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ජල දූෂණ තත්ත්වය පිළිබඳ සුවා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබුණේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු කණ්ඩායමක් විසින්. ඊට පසු පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ නාවික හමුදාව මධ්‍යම පරිසර අධිකාරිය නුවරඑළිය මහනගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ කමිටුවක් පත් කිරීමටයි. හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට කොන්දේසි සූදානම් කර අවසන් බව ඉරානයේ නිවේදනය කර තිබෙනවා. ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සෙන් රසායි පැල්සුවේ ජලමාර්ගයේ නැවත විවෘත කිරීමට පෙර අදාළ ඉල්ලීම් ඉටු කිරීමට ඇමරිකාව ප්‍රායෝගික පියවර ගත යුතු බවයි. මේ අතර කටාර අග්‍රාමාත්‍ය ෂේක් මොහමඩ් බින් ජසිම් පැවසුවේ ඉරානයේ ගොඩනැගීම සඳහා සිය සහය ලබා දෙන බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

good afternoon. හවස දෙකයි විනාඩි හතයි වෙලාව. ඇවිල්ලා යන්න එනවද? සුදු කොච්චි වහගෙන ඉන්න අතර WhatsApp message එකක් දානවද? හිතා ගන්නකො මේක පොඩි ආරාධනාවක් කියලා. දන්නවා මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ කියලා ඔබ. ජීවිතේට රේඩියෝ channel එකකට message එකක් දාලා නැත්තම් අද දාන්න. මොකද මන් දන්නවා එහෙම යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා කියලා. messages දාන්න නැතුව යන සින්දු ටික අහගෙන හොරෙන් හොරෙන් මාව අහගෙන එහෙම ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට මං ආසයි ඒ කවුද කියලා දැනගන්න. ඉතින් ඔබ මෙච්චර දවසක් එහෙම අහපු කෙනෙක් නම් අද අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. 0711 982 2 98 4ට හවස 5ට කලින්.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආහාර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7
4: Aluminium aluminium mane
5: Mahatmaya Dansale fried rice wenai Hotel fried rice wenai Dekama fried rice unata quality wenas
6: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex Aluminium ona taram Alumex nam istara
7: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata Wedi visara sadaha 0.117388388 amatanna Nayashweri gata kirima BB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
8: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
8: අවන්ස් ටිකෙන් ටික පේ
10: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ හෙට ගෙදර නවතින්න වෙයි වගේ
11: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
10: අම්මට ඒකත් ඇහුණා
11: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
13: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter kilowatt pay 3.5 lithium ion battery kilowatt 3.1 motor liter 35 storage පහසුකම David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0.114 750 අමතන්න
14: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
15: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition David Pierce Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.1187866.
16: Sir, neda LB Ranna Adde Ke Inne. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
17: ඒත් ලොකු කරලා නේද?
16: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
18: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: මාව දැකලා හැංගුණානේ.
23: හැංගුණා
0: කළු
20: සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
1: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
20: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
22: සියත ටීවී තුලින්.
23: සියත දිවයින පුරා

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින්ෙන්න්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන්ෙන්න්නවා
3: සාෆස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මනි හරංහයෝ
1: ජැපන්
5: රොමේනිය
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි වනාඩි 25යි වෙලාව. WhatsApp messages තෝගයි. ඔන්න මම chance එක දෙන්න හදන්නේ ආදරෙන් ඔබට. ඉල්ලපු සින්දු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මොකද එකම වෙලාවට ඔක්කොම සින්දු ටික play කරන්න බෑනේ. ඒ නිසා මේ පැයේ ඊළඟ පැයේ ඊට පස්සේ පැයේ දිගට දිගට මම මේ playlist එකට ඔබ ඉල්ලපු ඒවාත් add කරගෙන ඒ අස්සට මං කැමති ඒවා දාගෙන අපි පොඩි mix එකක් අහමු. හරිද? ලස්සන සින්දු ටිකක් අහමු අද Friday's නිසා. පොඩ්ඩක් නේද? ගැම්මෙන් වැඩ කරන්න ඕනේ නේ නේද? එනිසා පොඩ්ඩක් නැගලා යන සින්දු ටිකකුත් අහමු. WhatsApp messages දාපු අය අතර මම මුලින්ම තෝරගන්නවා නිසලිගේ මැසේජ් එක. පේරාදෙනිය තමයි කෙල්ල ඉන්නේ. ඉතින් ඊයේ පෙරහැර බැලුවද? ගෑනු ළමයව මේ ගෙදර දාලා අයියා කොහොම හරි පෙරහැර බලන්න යනවා කියලා ඊයේ මාත් එක්ක කිව්වා නාහෙන් අඬාද. මොනාද විස්තර? කොහොමද තාත්තේ අලුත් දේවල් ඔක්කොම ටික මාත් එක්ක ෂෙයා කරගන්න මට කියලා එවන්න. එයා ෆ්‍රයිඩේට නම් වෛර කරනවලු. මන් දන්නවා හේතුව. මොකද අදනේ මම එන අන්තිම දවස මේ සතියේට නේද? ඊට පස්සේ සෙනසුරාදා දවස් දෙකේ මම නෑනේ ඔයා ළඟ. ආට පාළුයි නේ? ඒකනේ හේතුව. මොකද මීට කලින් දවස්වල ඔයා මට එහෙම කතාවක් කියලා තියෙනවා. මන් දන්නවා. හරි හරි තෙන්. මට හිතෙන්නේ මෙහෙමයි. සෙනසුරාදා ඉරිද දවස් දෙක එන්නේ මන් නැති අඩුව දැනෙන්න. තේරුණාද? නැත්නම් දවස් 7ෙම මං ආවනම් මන් නැති අඩුව දැනෙන්නේ නෑනේ. අන්න ඒක තේරුම් කරන්න තමයි වීකෙන්ඩ් එකක් කියලා එකක් තියෙන්නේ. නේද නිසලියෝ? රයිට්. සමන්තත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊයෙන්න බැරි වුණානේ ගෙදර හිටින්න හැ කියලා තියෙනවා. කොහොමද ඔයාට පන්සල් ගියාද? ඔම්බෝ ප්‍රශ්න ගොඩ. එයාම හැබැයි අන්තිම හරි අහලා තිනවා ප්‍රශ්න ගොඩයි නේද කියලා. ඒකද එන්න? ප්‍රශ්න නැතුවට ප්‍රශ්න. හරි හරි මං හිමීට ඔයාට උත්තර දෙන්නම් හොඳේ. මං හොඳින් ඉන්නවා. ඒකනේ ඔයාට වැදගත්ම දේනේ. නිලුව ඉන්නවා නුගේගොඩ. සුදු කියලා මැසේජ් එකක් දාලා. හලෝ සුදු. ඔයා සුදු නැති වුණත් මං ආදරයට ඔයාට සුදු කියලා කියන්නේ. හරි. ඊළඟට මෙයා තිලක් තැන්නකෝන් පිළියඳු විඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. සුමිහිරි ගීතවලින් අපේ දෙසවන් පිනවන ඔයාට ගොඩාක් ස්තුතියි සුදු කොච්චියෝ. එහෙමයි කියලා තියෙනවා. ඔබෙලගේ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. අපිත් ඉන්නෝ. මේ දැන් ආවේ මැසේජ් එක. නිගඹවල KG. හලෝ. කාලෙකින් මේ සින්දු මතක් වුණේ. කැරක්ටර් දීලා. අද පොඩ්ඩක් මේ වගේ සින්දු ටිකක් අහමු හොඳේ.

0: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද්‍රතය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විසින්.
1: Youth එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.

0: මොකෝමේ තරහින්?
1: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Martina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana. The Bank Sangarava. Loki Vishishtatama Banku Dasa Atarim. Commercial Banku. Sri Lankavi. Anka Ike Banku Elisa. Sreni Katakar Atha. Me Vishishtatwe Labannata. Apakiriye Vishwase Tabu. Oba Samata Stuti.
2: Hi, Mama Kasun. Eka Dawasak Magi Girlfriend Message Agyak Martuna.

0: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. ඒගානන් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
1: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. මම රැවටිලා මගේ ජීවිතේ වෙනස්
0: කරනවා. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔයා මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකොට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
2: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
3: සචින්ත පුලස්ති සමග මෙසන් සුරාදා උදේ 10ට සියත 2020.
4: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
5: ඕනේ අතවස්ත්‍රය ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: සියත පොකට් මනී.
5: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත
7: දිවයින පුරා

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාෆස් ටයි අපිට හන්න සියස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන්
5: රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි වෙනඩි හතලිස් හයයි වෙලාව. අද මාතර යන ගමන් ලොකු බූට් එකක් හපාගෙන කාපු එක්කෙනෙක් එක්ක යන්නේ. එනිසා එයාට දෙන්න මෙන්තර පාලමේ සින්දුව කියලා මට බූට් නොකාපු අංජල මෙසේජ් එකක් දාලා තියෙනවා. අංජල, මේ ඇත්තටම අහන්නේ කවදාවත් බූට් එකක් කාලා නැද්ද? නැද්ද? හොඳයි, ඉතින් නැත්තා වාසනාවන්තයි. හැබැයි මෙහෙම බූට් එකක් කන්නත් ඕනේ අනේ. ජීවිතයේ දුක විරහව ඒක විඳින්නත් ඕනේ මම නම් කියන්නේ. අනේද? දැන් කොල්ලට ඕනේ බෙන්තර පාලමේ. හැබැයි මම ඊළඟට දෙන්නේ බෙන්තර පාලමේ නෙවෙයි. ඒ වුණාට කොයිම වෙලාවක හරි මම බෙන්තර පාලමේ දෙන්න ඉඩ තියෙනවා. ඉන්නක බලන්නේ සින්දුව ප්ලේ වෙලාද කියලා. කලින් ප්ලේ වෙලා නම් ඉතින් දෙන්නේ නෑ පුතේ. එහෙම වුණොත් මම වෙන සින්දුවක් දෙන්නම් කොල්ලට මැච් වෙන. මෙයා දැන් මේ වෙනකොට ඔබ බූට් එකක් කාලා විරහ වේදනාවෙන් ඉන්නවනම් මං ඔබට කියනවා, ඔක හරි පොඩි කාලයකට තියෙන වේදනාවක් විතරයි. සමහර විට සති ගාණක්, මාස ගාණක්, අවුරුද්දක් විතර පොඩක් දුක දැනේ, පාළුවක් දැනේ. හැබැයි කාලෙත් එක්ක ඕන ප්‍රශ්නයක්, ඕන වේදනාවක් සුව වෙනවා. එනිසා එතෙක් ඉවසන්න, එතෙක් හොඳ ධනාත්මකව හිතන යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න. හැපි මූඩ් සින්දු අහන්න. මූඩ් සින්දු අහන්න අහන්න ඔයාගේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. හරිද? පුළුවන් තරම් බිසි වෙන්න. ඒ කියන්නේ තමන් දියුණුවට පත් වෙන මොනවා හරි වැඩවලට තමන්ගේ කාලය යොදවන්න. එහෙම මුකුත් අමුතුවෙන් දේවල් කරන්න කියලා එකක් නැත්තම් නිකන් ඉන්න වෙලාව වැඩි නම් හොඳම ළඟම යාළුවත් එක්ක ට්‍රිප් එකක් හරි යන්න. පොසිටිව් වයිබ් එකේ ඉන්න. හොඳයිනේ මං කියපු ටික. ඒක තමයි කරන් තියෙන හොඳම දේ. කාලෙත් එක්ක ඔබ සුවපත් වෙනවා නිසැකයි. ෂෝට් මෙසේජස් දාන්නේ මේ අපේ ජොබ් එක ඩ්‍රයිවින්. ඒකයි කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ඩ්‍රයිව් කරන ගමන් මා වහන කේජි කොල්ලා. අයියෝ, කිසි ප්‍රශ්නයක් නෑ. මාත් ආසයි කැටියෙන් කියන්න තියෙන දේවල් ටික කියනවා. ඔයා දිගටම අහගෙන ඉන්න එකනේ මට වටින්නේ. ඔයා මට මෙසේජ් එකක් නොදැම්මත් කමක් නෑ සුද්දා. පරිස්සමින් ඩ්‍රයිව් කරන්න. මොකද පාරේ යනවා කියන්නේ ඔයාගේ ජීවිතෙත් පරිස්සම් වෙන්න ඕනේ, පාරේ යන අනිත් අයගේ ජීවිතත් පරිස්සම් වෙන්න බෑ නේද? එනිසා ඔයා ෆෝන් එක ඔබෝබ මට මෙසේජස් දදා ඩ්‍රයිව් නොකර ඉන්න එක තමයි හොඳ. වාහනේ නවත්තපු වෙලාවක මෙසේජ් එකක් දාන්න. හරිද?

0: ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණයේ කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0766-252-3020.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: සිංහකිරි ඕගස් මුලන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770-455-11.
6: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrim, Commercial Bankua, Sri Lankawe, Anka Eke Banku Elisa, Sweni Katakar Atta. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
7: Eka Harima Apooru Lokya. Hariyata Alice in the Wonderland Vaak.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: Music! කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
10: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: හෙට උදේ 8ට
12: CDP අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: 98.2 98.4
14: පන්නේවාගේ කමුකොකේ
15: ඕප්‍රේක්
14: නෑවාගේ
15: පතිමුරේ
16: සුන් ස්පයිඩර් මචං
14: අද විතරයි සිකුරාදා
13: සියත දෙවයින පුරා

0: කතා ටොප් ස්ටෝරි.
1: විසිත වන සංශෝධන පනත් කෙටුම් පතට තවත් පෙත්සමක්. බ්‍රජී විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පතට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අන්තර් සමාගම් සේවක සංගමේ ලේකම් නීතිඥ ජානක අධිකාරී විසින්. මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම් පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි. එරුව අදාළ පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා නැව්කමනාගමනය පහත වැටී තිබෙනවා. ඒ හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමගයි මේ හේතුවෙන් ඉන්ධන සැපයුම් වලටද බලපෑම එල්ල වී තිබෙනවා. ඉදිරියේදී ඉන්ධන සහ ගෑස් මිලද ලෝක අර්බුදයක් දක්වා වැඩි විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

ඇත හොට ස්පයිසි විත් සුදු කොච්චි කියල තමයි ඒ අයිය කියන්න ගිය. මගේ තුයක මමම කියනකොට හොඳයි කියලා. ලස්සනයිනේ මගේ වොයිස්සගෙන් කියනකොට. සමහර දේවල් තියෙනවා ඒ වගේ ලස්සනට කැටයන් දාලා ආයේ වෙනස් කරලා ගන්න ඕනේ. හරි, වට්සප් මෙසේජස් එවපු ආදරණීය හිතවතුනි, මම මේ අවස්ථාව දෙන්න හදන්නේ ඔබට. දිනුක, ඔයාගෙන් පටන් ගන්නම් මේ පැය. හරිද? ඔයා මට හායි සුදු කොච්චියෝ කියලා දාලා සද්ද නැතුව ඉන්න හොර ගෙඩියෙක් වගේනේ. ඔයාට ඕනේ මමම ඔයාගේ නම කියලා ඔයාට සින්දුවක් දීලා පොඩන්නේ. එම එකක් නේ ඕනේ. ඕකේ ඕකේ, මට තේරෙනවා. ඊළඟට මේ මගේ සුබ පැතුම්. ඒ ආදරයට මොන ආදරයටද? පොඩ පැහැදිලි කරලා එවන්න. රංග තමයි මෙසේජ් එක දාලා තියෙන. රංග, ඔයාද වැඩද? නැත්නම් උදේ පාන්දර ඔයාට උණ ගත්තද? හෙම්බිරිස්සාවක් හැදුනද? ලෙඩ නිවාඩුවක් දැම්මද? ලොง වීකෙන්ඩ් එකක් කරගත්තද? කියලවන්න කියලවන්න. මං කාටවත් කියන්නේ නැහැ, මට විතරක් දැනගන්න කියලවන්න. හරිද? ප්‍රොටෙක්ස් කම්පැනි එකේ GE 2980 මොනර කිරිල්ලිය කියන ගමන් තමයි රංග අහගෙන ඉන්නේ. අද රංග සින්දුවකට ඔයා කැමති එකකට අපිවත් එකතු කරගන්න. වෙනදටත් වෙන්නේ ඒකමනේ. නෑ නෑ, හැබැයි මම ඉල්ලන සින්දු පුළුවන් තරම් දෙනවා. හරිද? මගේ ජොබ් එකට ප්‍රශ්නයක් නොවෙන්න, මේ ෂෝ එකට මැච් වෙන ලස්සන සින්දුවක් ඉල්ලුවොත් මම නොදී ඉන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මම සින්දුවක් නොදී ඉන්නවා නම් නොදී ඉන්නේ. එක්කෝ ඒක මේ ටයිම් එකට සෙට් වෙන්නේ නැහැ. එක්කෝ වර්ෂන් එකේ මොකක් හරි අවුල, නැත්නම් කලින් ප්ලේ වෙලා, නැත්නම් ඒක ප්ලේ කළොත් එහෙම හිටින්නම් මට ෂෝ එක කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ මොකක් හරි හේතුවක් තිබ්බොත් විතරයි මම ඉල්ලන සින්දුවක් නොදී ඉන්නේ. හරිද? පැහැදිලි නේද? දීපාල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් සුභා ඉන්නවලු, දුව ජෙනුලි, පුතා සෙතික ආදරෙන් එකතු කරගන්නවා. සුද්ද ඊළඟට මානි දූ දොම්පේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයයි අක්ක හසිඳුනි, ඊට පස්සේ ආච්චි ලලනි, මේ චූටි බට්ට නේද, බට්ට නෙවේ බට්ටි, චූටි කෙල්ල. ගුණවසරද කොහෙද කියලා කිව්වේ ඔයා නේද? ඔයා ඉල්ලලා තියෙන සංසාර සිහිනේ සනුකගිකද? කියලවන් කියලවන්. ආච්චි තමයි සින්දුව ඉල්ලලා තියෙන්නේ. අනේ, මේ ඔගලගේ ආච්චිට වයස කීයද කියලා කියන්නකෝ. ආච්චිටත් ඉතින් උපරිම 45ක් විතර ඇති. මං හරිද? ආච්චි කියලා කිව්වට නේද 45ක් 50ක් ඒ වගේද? නෑ, ආච්චිට 62ක්ලු. ඒ වුණාට ආච්චි ආස සනුකගි සින්දුවලට. වව්! මම සනුකගි සින්දුවක් දෙන්න. ඒ වුණාට මට හිතෙනවා ආච්චි මේ සින්දුවට කැමති වෙයි කියලා. මේවා තමයි ආච්චිලේ කාලේ සින්දු. අහන්න නැද්ද කියලා? ආච්චි පොඩ්ඩක් අලුත් තාලේවට කැමති නිසා මම මේ චන්ද්‍රසෙන හෙට්ටිආරච්චි මහත්මයාගේ සින්දුව අලුත් තාලෙට වෙනස් කරලා AI වර්ෂන් එක තමයි ප්ලේ කරන්නේ. මොකද කිව්වේ කියලා මට කියලා එවන්න කෙල්ලේ. හොඳේ

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නේද?
5: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
2: අමතා. ආ, එන්නස. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලාය.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ
6: නැහැ. දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: ශ්‍රීලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විදිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බු 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්මත් අමතන 011580400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
12: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
13: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
15: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
12: සින්දු සියත අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ.
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
17: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රන්නාපරණ වෙළඳපළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
18: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1. මැයි සිට සැප්තැම්බර් දක්වා, 2. නොවැම්බර් සිට ජනවාරි දක්වා.
19: එක උත්තරේ.
17: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
20: ශ්‍රියත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

නිගම්බෝ වල රාජේෂ්, ඔයා ඊයේ ඉඳන් මගෙන් සින්දුවක් ඉල්ලනවානේ. ඔයා හිතනවාද ඊයේ නොදීප සින්දුවක් මං අද දෙයි කියලා? අනේ සුදු, මේ අහන්නකො රත්තරන්. ඒ සින්දුව මට හොයාගන්න විදිහක් නැහැ. මං හිතනවා ඔයාට දෝතාරා දුන්නොත් එහෙම ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා. නේද? බැරි වෙයිද? මෙසේජ් එකක් දාන්නකෝ බලන්න. රොමේනියාවේ අනුත් ඉන්නවා අහගෙන.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්
4: CDB එක රන් ගන්නතුනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
5: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic කැන්ඩි අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබ අදම
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455
7: සැන්ඩිවා මේ ඔයා දත්මදිනවද?
8: ඒ
7: හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 78 4.
11: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
13: අනුවටයි දශම දෙකෙන් 0.74 සියතා

0: Kolkata top story.
1: මනුෂ්‍යතරේ විමර්ශන අවසන්. ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවයක් තුලින් දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරටේ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මෑස්ත්‍රාත් අසංගෙස් බෝධරගම හමුවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. සැකකරු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මෑස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුකරයලි දෙසැම්බර් මාස 18 වනදා කැඳවන ලෙසයි. දැන් ක්‍රීඩා පුවතක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඉන්දියාව ශ්‍රේණිගත කිරීමවල පසුවන්නේ 4 වන ස්ථානයේ. ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයේ පසුවනවා.
0: සියතා top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත්

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියකට.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: Bajaj Vigo Luxury Superior Vasya. Bajaj Vigo Electric 3 රෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විරදම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo එක හැම ගමනක්ම ලාභයක්. EV Peris E-mobility විති.
11: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners කතා කරන්න 0718-492-492 0718-132-77
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
18: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: අවන් ස්ටිකෙන් ටික පේ.
1: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක.

0: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550
1: අමතන්න ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0770133000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117888666
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත සිකුරාදා

0: ஓகே வாட்டேவர் ஃபேமஸ் சுது கொச்சிகி தவல் ஷோயிக்க
1: யோகே வலிங் என்னவா
2: ஓதா அட் தி ரே சுது கொச்சி
1: இத்தாலியன் என்னவா
3: சா ஃபர்ஸ்ட் டை அபிட்ட ஹன்ன சீஸ்
1: எதகட கொரியா
4: சுது கொச்சி மணி ஹரங்கேயோ
1: ஜப்பான் ரோமேனியா எவகேமென்
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: ඇයි මේ මාව හොයන්නේ කෝකෝ කිය කිය නින්ද ගිල්ල කියලා හිතුවද මේ සින්දු අහගෙන නිදාගන්න බෑ. ඇහැරිලා ඉන්නයි හිතන්නේ. පුදුම ලස්සනක් නේ ප්ලේලිස්ට් එක. සුදු කොච්චි අනේ ඉන්නේ. WhatsApp messages දාපු කට්ටි අතරින් කඳානේ විජීව එකතු කරගන්නවා. විජීට හිනා මම කියනේ වට. මේක ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් නන් නෙවෙයි. ඒ වුණාට මම try කරනවා ඔබව හිනස්සලා තියන්න. සතුටින් තියන්න. හදාන ඒක ලැපරල් එකේ විජී ඇතුළු කටියෝම එකතු කරගන්නවා. නිරෝගිමත් සුබ දවසක් වේවා. මගේ සුදු නංගි සියත හැම දෙනාටම ගොඩාක් ආදරෙයි. වැඩියෙන්ම ආදරේ කාටද? මටනේ. කියලවන් කියලවන්. ඔයා මට වගේ නමවත් ඉවර නෑනේ සුදු. සර්නේම් එක නම් ජයසිංහ. හැබැයි මෙයා ගෑනු ළමෙක්. මගේ ෆොටෝ එකකුත් ඉල්ලලා තියෙනවා. ඉන්නකෙවන්නම් අද එකක් හොඳේ.

0: අන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: සිංහකිරි ඔගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0.7133 අංකය අමතා අදම අයදුම් කරන්න. BIPMA 2026 by NIBM. Innovation earns recognition.
6: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa, ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
8: ඉස්කෝලේ අටවසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
9: 98.4
10: පන්නේවගේ කමුකොකේ
11: ප්‍රේක්
10: නෑවගේ
11: පතිමුරේ
12: සුන්ස්්‍රයින මචන්
13: අද විතරයි සිකුරාදා
9: සියත දෙවයින පුරා.
14: කයි කොන්ඩට මැච්වෙන
15: මැච්වෙන
14: බෝල ඇස් දෙක
16: Theater, hot and spicy with Sudhu Kochi.

0: என்னப்பா மேக்க உகுலாக்
1: ஓசையா தேரா ட்ரிப்பிட்
2: சியதா ஹாட் அண்ட் ஸ்பைசி வித் சுது கொச்சி
0: ஹவஸ் பஹவெனகாங் சுது கொச்சி ஓயாத்தக்க ஹவஸ் ஹதராய் வினாடி 43 தாது ஓயா மொக்கடது வாவ் வாவ் வாவ் கிலதே என்ன සින්දු ටිකටද අනෝ සමහර සින්දු මං හින්දා මාස උණු සින්දු නේද මතක ඇවිස්සන සින්දු එමත් ඔයා කියලා දෙනවා thank you සුදු ආදරෙන් එකතු කරගන්න මේ සතියේට මද්ද විතරයිලු කොල්ලට නිවාඩු අනේ කමන්නේ කමන්නේ තමන්ගේ අනාගතය වෙනුවෙන් ඔය මහන්සි වෙලා වැඩ කරන්නේ නේද එනිසා ඒකට හිත අවුල් කරගන්න එපා අපි වැඩ කළොත් නේ අපිට සැලරි එකක් හම්බ වෙන්නේ මාසේ අන්තිමට නේද? ඒ නිසා ඒක නෙගටිව් පැත්තට නෙවෙයි පොසිටිව් පැත්තට හිතන්න. හාද? මං යනවා කියලා එක්කෙනෙක් යන්නත් ගිහිල්ලා නේ. පහට කලින් ගියොත් තාපහු අහන්නම් කියලා තියෙනවා. ඒක නම් ෂට පැහැදිලි මදි ප්‍රසාද්. ආ මේ ප්‍රසාද්නේ. මට FB එකේ රික්වෙස්ට් එකක් තියවලා තිබ්බා. කොල්ල පොලිසියේ. මම ඉතින් බය නිසා මේ ටග් ගාලා ඇක්සෙප්ට් කළා. මාව හිරේ දැම්මත් එහෙම. රයිට් දුම්බර ලාලිත් ඔයයි ආයේෂම ආදරෙන් එකතු කරගන්නවා. ජයනාත් ඉන්නවා මහනුවර. ආ කියලා එවන්න. ඊයේ පෙරහැර බැලුවද කියලා. කොළඹේ ඉඳනොත් මගේ යාළුව එහෙමත් ගොඩ දෙනෙක් ඊයේ මහනුවර ගියා පෙරහැර බලන්න. Wow, nice playlist සුදු කොච්චියෝ. ඉරේෂ් සර්බියායි නම් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. Thank you ඉරේෂ්. මං හිතුවේ නෑ අද playlist එක මෙච්චර ලස්සනයි කියලා. ඒ වුණාට ඔහොම කිව්වම අමුතු ගැම්මක් එනවා. චතුර ඉන්නවා. බණ්ඩාරගම සේනාධිර ට්‍රාන්ස්පෝර්ට් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. පිළියන්දල නදි, ඔයයි ඔයාගේ හබි, දුවලා පුතාලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
3: asset line finance within best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන bajaj city 100 හා platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 114 700
4: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න අමතන්න 0676 252 3020
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
6: සම්විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් ඒවගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
7: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්
8: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න
8: මේ chance එක miss කරගන්න එපා මොකද අපි interview කරන්නේ එක සැරේ

යනවා එහෙනම්. වන්ඩේ හම්බෙමු. අද අඩුවෙන් කතා කළේනේ. වැඩියෙන් කතා කරන්නම් සොන්දට ඇවිල්ලා. හාද? එහෙනම් බයි. වීකෙන්ඩ් එකේ සියතත් එක්කම ඉන්න. මන් නැති වුණාට කමක් නැහැ. අනිත් අය වහන්න හොඳේ.

0: किया था टॉप स्टोरी
1: कोलंबो वराये मेहुम वर्तनयाक කොළඹ වරායලෝ ප්‍රමුඛතම බහළු මෙහෙයුම් වරායන් 24ට තේරීපත්ව තිබෙනවා. ඒ නවතම ඇල්ෆා ලයිනර් දාක්තනුවයි. මෙම වසරේ පළමු භාගය තුල කොළඹ වරාය මෙහෙව ඇති බහළුම් සංඛ්‍යා බිලියන 4.44ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 11.9ක වර්ධනයක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. නේපාලයට ඇතිව හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යා 547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අතුරුදන් නැති පුද්ගලයන් සංඛ්‍යාව 987ක්. නේපාලයේ බලධාරි නිවේදනය කළේ අතුරුදන්වන්ගේ 644 දෙනෙකු විදේශිකයන් බවයි. හෙලිකොප්ටර් මගින් පුද්ගලයන් 800ක්, ගොඩබිමෙන් පුද්ගලයන් 700ක් වශයෙන් මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා. සියත ප්‍රධාන උපස් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: Sandy.
1: Howdy, Makalo. Howdy, Charlie.
2: ඔබ බලව කතා කරනකොට හොල්ලනවද කවුරු හරි? Howdy, Makalo.
1: Howdy. මෙහෙමයි මකලෝ, අපි හැමදාම එකම විදිහට හවුඩි හවුඩි ගන්න ඕනේ. අපිට විවිධ ක්‍රම තියෙනවා. හවුඩි
0: හවුඩි මකලෝ තාලි
1: අන්නේ අන්නේ
2: සල්ලාඩ එක දාලා හොල්ලනවා. කතා කර කර ඉන්න මනුස්සයා අර වැලි අල්ලලා සල්ලාඩ එක දාලා දෙපැත්තට වනනවා. ඒක
0: තාලි මකලෝ හයි ටී වින්නින් පැද්ද වැදි වැදි තමයි කතා
2: කරන්නේ. අර අසුන් කල්හාරගේ සින්දුවකක් තියෙනවනේ.
1: මොකද්ද?
2: එයාගේ සින්දුවක් තියෙන්නේ අර මේ හීනයකි මට ආදරේ. එව කල්ලා තියෙන

0: හරි සතුටිංහ හරි ලස්සන කතාවක් කරගෙන මංගාව.
1: වයි වයි වයි
2: ඔයාට කියන්න සෙන්නි, ඇත්තටම මේ කතාව හරිම ලස්සන.
1: මොකද මොකද?
2: හරිම ලස්සන කතාව.
1: ලස්සන කතාව
2: මමට මේක කියන්න, මේක හරිම ලස්සනයි.
1: ඉතින් දැන් ගොඩක් කලාකේ වැඩි ලස්සන
2: ඔච්චර ලස්සනද කියනවන ඔයාව කොරගෙනවා මේ කතාව ඇව්වා.
1: හරි හරි කතාව ලස්සනයි මගේ එක් ගල්ප ගන්න බෑනි. ඔයා කතාව කිය.
2: ඔයා වාරන ඔයාව කොරගෙනවා මේ කතාව. මේ 2012 වෙච්ච සංසිද්ධියක්. 2012 පෙබරවාරි මාසේ
1: හරි
2: ඇමරිකාවේ
1: හරි
2: විස්කොන්සින් ප්‍රාන්තයේ තමයි මේ සංගදිය
1: වෙන්නේ. මොකද්ද මේ සංගදිය?
2: ඇමි ජන් නැමති කාන්තාව
1: හරි
2: එයා ගිහිල්ලා ඇඩප්ට් කරගන්නවා පූස්තඩියෙක්ව. හරිද? දැන් අයිතිකාරයෝ ඉඳලා අයිතිකාරයෝ නැති වෙලා හැම නැත්තම් අයිතිකාරයන්ගෙන් පැනලා ගිහිල්ලා එහෙ මෙහෙ වෙලා ඉන්න සත්තුන් නිකන් අර ඒ දාලා තියෙන තැන් තියෙන එහෙම තැනකින් තමයි මෙයාව ඇඩප්ට් කරගන්නේ. ලොකු පූසෙක්, රාත්තල් 21ක් විතර බර හැදිච්ච පූසෙක්, චූටි පැටියෙන් නෙවෙයි. එයා ඒ පූසව අරගෙන ඒ පූසට දානවා සැන්ඩි ලස්සන නමක්.
1: මොකද්ද
2: ඒ නම? ඇහුවම තමයි ඔයා කොර වෙන්නේ.
1: කොර?
2: ඔව්. නෑ සැන්ඩි නෙවෙයි, සැන්ඩි නෙවෙයි, සැන්ඩි නෙවෙයි, සැන්ඩි නෙවෙයි. පූසට දාපු නම සැන්ඩි නෙවෙයි.
1: කරත්
2: මොකද ඔයා කොර වෙන නමක් ඒ පූසට එයා දැම්මේ.
1: මකලෝ.
2: මකලෝ කියලා නම දාලා පූසට
1: කියන්නේ. ඈ කොර වෙන නමක්
2: පුඩින්. හරි. ඇමි ජුන් මේ පූසට දාපු නම තමයි
1: පුඩින්.
2: පුඩින්.
1: එයා පුඩිම වගේද?
2: අනේ ඔය වගේ ඇති ඇති. ඔය වගේ ඇති අඩි දෙකමාරයි පුටු උඩ තිබ්බ විදියටම ඉන්න පුඩිම. ඒ පූසගේ නමත්
1: පුඩින්.
2: අපි අද පුඩින් ගැන පොඩි පොඩි පොඩි කතා වගේක් තියෙනවා. පුඩින්ගෙන් තමයි අපි පටන් ගන්නෙ. එහෙනම් ආගෙන ඉන්න ඔයගොල්ලෝ හවස අයා මාර වෙනකන් මම මෙතන ඉන්නවා, පුඩිම මෙතන ඉන්නවා. පුඩින් ගැන අපි කතා කරනවා. ඒ අරම අපි මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැනත්
1: පුංචිකාර
2: නිවස ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1: හොඳ හොඳ ලාඩ
2: එන්නේ ජාවේ.

0: අද ගැස්මට සියත
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0.114 700 550.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0.114 700.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ස්ථග
13: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.70133 10 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM, where innovation earns recognition.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලුතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනඩිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
16: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
17: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
18: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0.117 868 666.
20: Onama deyak podda wedi unath prashnayak. Dan balanda bata muttu wala gana poddak wedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
21: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
22: ගන්නවා ලයිසන් එක.
23: දැන් හරිනේ අමාරු.
21: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
20: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දෙයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යි.
0: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට
20: 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ.
1: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
20: වැඩන ඉති නේද?
2: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
23: සියත දෙවයි

0: ladang.
1: Pudding.
2: Mama, adur podi mane.
3: Oh my God. Dem hilu ate ken. Why god him mata diya ganne.
2: Mihilu
3: ආදර පොඩිම කියන වචන දෙකම විහිළු දෙකක්.
2: හරි. ඒ වුණාට ඒක කියුට් නේ.
3: ඔව් කියුට් පුරාට ඔයාට ගහන එක එක වචනයක්වත් සීරියස් වෙව ගන්න බවද?
2: මම සීරියස් ගන්නවා. ආදර පුටිම.
3: අයියෝ. රයිට් අපි පුඩින්ගේ කතාව තමයි කියන්නේ.
2: පුඩින්ද පුටින්ද?
3: පුඩින් පුඩින්.
2: රයිට්.
3: හරි. ඇමි ජුන්ගේ ඇඩැප්ටඩ් කැට්.
2: හරි.
3: පුඩින්. ඇමි ජුන් මේ ඇඩප්ට් කරපු පූසාව ගෙදර ගෙනාවා. ඇමි ජුන් දියවැඩියා රෝගියෙක්.
2: හරි.
3: එයාට තියෙනවා ටයිප් 1 ඩයබටි. ඔය ඩයබටික් තියෙන කට්ටියට සමහර වෙලාවට දියවැඩියා හදිසි තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ ඩයබටික් ඉමර්ජන්සි. ඒක වෙන්න පුළුවන් එක්ක එයාගේ අපි ටිකන් සරලව කිව්වොත් එහෙම සීනි හිතාගන්න බැරි විදිහට වැඩිවීම හෝ
2: හිතාගන්න
3: බැරි තරම් අඩුවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණහම එයාට යම්කිසි අපස්මාර තත්වයක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඟපත දරදඬු වෙලා වේවුලල කියලා අපි ෆිට් එක හැදෙනවා කියලා. අන්න ඒ වගේ සිටුේෂන් එකක් එන්න ඉඩ තියෙනවා.
2: රයිට්.
3: දැන් ඇමි ජුන්ට පුඩින්ව ගෙදර එක්කන් ආපුම දවසේ රෑ. තාම පුඩින් ඒ ගෙදර ගත කරලා තියෙන්නේ පැය කීපයක් විතරයි.
2: හරි.
3: යාව එක්කගෙන ඇවිල්ලා ඉතින් පූසට කණ්ඩ බොණ්ඩ දීලා හාන්සි වෙලා ඉන්නකොට ඇමි ජුන්ට එනවා අපස්මාරතා.
2: හරි.
3: යාව දැන් අතපය දරදඬු වෙලා ඇඟ දරදඬු වෙලා දත්කට පූට්ටු වෙලා ගැහෙන්න පටන් ගන්නවා. එයා දන්නේ. එයාට සිහියක් පතක් නැහැ. මේක දැකලා පුඩින් තේරුම් ගන්නවා මොකක් හරි කේස් එකක් කියලා. එහෙම තේරුම් අරගෙන පුඩින් දුවගෙන ඇවිල්ලා ඇමි ජුන්ගේ මූණ ගාවට වෙලා එයාට අතින් ගහනවා, නහය හපනවා, හූරනවා, කෑ ගහනවා, එහෙම දඟලනවා මේ ඇමි ජුන්ව හැරව ගන්න. කොහොම හරි පුඩින්ගේ ට්‍රයි එක සාර්ථක වෙනවා. ඇමි ජුන්ව එකපාරටම අපස්මාරයෙන් අවදි වෙනවා. අපස්මාරයෙන් හැරලා එයාට මීටර් වෙනවා මම මොකක් හරි ට්‍රාන්ස් එකකට ගියා. ඒ කියන්නේ මට ඩයබටික් ඉමර්ජන්සි එකක් ඇවිල්ලා තියෙනවා කියලා එයාට අක්ගාලා ඉමර්ජන්සි නම්බර්ස් වලට කෝල් කරලා ඇම්බියුලන්ස් එක ගෙන්නගෙන අවශ්‍ය කරන උදව් ටික ලබා ගන්නවා. එතන ඇමි ජුන් වෙනමම සඳහන් කරනවා මේ කාරණාව ගැන කියද්දි පුඩින් එයාව බේරගත්තා. මෙමයයි අපි දන්නේ ඇමි ජුන්ව බේරගන්න ඕනේ කියලා හිතලම පුඩින් ඒ වැඩේ කළාද කියලා. හැබැයි ඒ කියන්නේ ඒක පූසෙක් ලේසියකට කරන්නේ නැති වැඩක්. පූස සාමාන්‍යයෙන් ඉන්නේ මේ
2: ඕන එකක් වෙච්ච දෙම් වගේ.
3: ඕ ඒ කියන්නේ ඌ අපි වාදා ගන්න තරම් පූස ඉන්නේ. පූස සාමාන්‍යයෙන් ගණන් ගන්න නැහැ. ඒක විශේෂයෙන් අමුත් එක්ක එදාම හම්බෙච්ච කෙනෙක්ව පූසෙක් කොහොමඩවත් එච්චර කෑ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා පූසෙකුට අයිතිකාරය එක්ක කම්ෆර්ටබල් වෙන්න සති තුනක් ඕනේ
2: කියලා.
3: හරි පූස කියන්නේ එච්චර ආඩම්බර සත්. කොච්චර පස්සෙන් ගියත් කැමති වෙන්නේ නැති ගෑනු ළමෙක් වගේ පූසෙක් කියලා කියනවා. හරියට ආඩම්බර පෙන්නලා තමයි පොඩ්ඩක් ෆිට් වෙන්නේ. මේ මේක හරිම විශේෂ අවස්ථාවක්. ඒ හින්දා තමයි ඉතින් පුඩින්ගේ කතාව ගැන ලෝක මිනිස්සු කතා වෙන්නේ. මට මේක මතක් වුණේ ඇත්තටම අපි එදා
2: බලු චොක්ස්
3: අන්න හරි ලෝක සුනක දිනය ගැන
2: කතා කරද්දී
3: අපි බල්ලන්ගේ යම් යම් විශේෂතා ගැන කතා වුණා. ඇත්තටම බල්ලොයි පූසොයි තිබ්බහම බල්ලොයි ඉන්නේ සෑහෙන ඉස්සරහින් මිනිස්සුත් එක්ක තියෙන ඇඟැලුම් කමෙන්. හැබැයි සමහර වෙලාවට පූසොත් මෙහෙම ඒවා කරලා
0: තියෙනවා.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
2: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
1: මට link pass පංගුවෙන් හරි ගියා.
2: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
3: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි.
4: link pass එක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
5: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික පේ.
7: අද කාලේ හොඳම ආයෝජනය brand new budget ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ

0: ආංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා. විස්තර 076-8233-444. සීත, හදවත් දිනු හිතවත්කම.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ, බොරුනම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ. ඩබල් 2, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
6: සින්දු සියත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ.

0: නේද? නෑ, ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.
1: ස්වර්ණ මහල් මේක මෝෂාකාව මගින් අගස්තු මස 28-29 තිය යන දිනයන්නේදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: මෙන්න ප්‍රශ්නය. නිරිතදිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
3: එක උත්තරේ.
1: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චිතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
4: 98.2 98.4
5: පන්නේ වගේ කමුකකේ
6: ඔප්‍රේක්
5: නේ වගේ
6: පති මුරේ
7: සුන්ස් ෆ්‍රයිඩේ මචං
6: අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා

0: අන්තිමයි
1: ඇයි මට පනින්නේ?
0: වා අන්තිමයි සැඩ, ඔයාගේ ඔයාගේ වැඩ කටේ තියන්න බෑ.
1: ඇයි මොකදමට?
0: ඔයාට ඔයාට ඔයාට මොලේ කලදක්වත් නෑ. ඔවා ඔවා හැමතිස්සම කරන්නේ නාස්තිකරණයකමයි.
1: ඔයාට පිස්සුද? ජීවිතේට මම නාස්ති කරන වැඩ කරන්නේ නැහැ. මගේ හම්බෙන සැලරි එක
0: මදි නාස්ති කරන්න මදි. ඉතින් කොහෙද නාස්ති
1: කරන්නේ?
0: සල්ලි නාස්ති කරන්න වැඩිපුර සල්ලි තියෙන්නද?
1: හරියට හරි.
0: මට හම්බෙන සැලරි එකෙන් සත්තයක් මම නාස්ති කරන්නේ නැහැ. මොකද නාස්ති කරන්නේ ඒක මදි. මං නාස්ති කරන්නේ අනුන්ගේ ඉල්ල ගන්න සල්ලි විතරයි. මං අපතේ සල්ලි මට නාස්ති කරන්න බදි.
1: ඊට පස්සේ ආය අනුන්ගේ ඉල්ල ගත්ත සල්ලි ඊළඟ මාසේ ආය දෙනවා. අයියෝ, තා චක්‍රයක් වගේ. කොහොමද මගලෝ මේකෙන් මේකෙන් මං ගොඩ එන්නේ? මේ මඩින් ගොඩ එන්න ඕනේ මට.
0: ඔකෙන් මිදෙන්න ඉගෙන ගන්න ඕනේ.
1: ඉගෙන ගන්නවා කියන්නේ අපි කොමස් ඉගෙන ගන්න ඕනේ. එහෙම එකක්ද මේ කියන්නේ?
0: නෑ නෑ නෑ, මේවයි ඒවත් ඉගෙන ගන්න ඕනේ ඇති. හරි. ඒ වුණාට මේක වෙනස්.
1: හරි.
0: විශේෂයෙන් අවධානය යොමු කරලා වත්කම් කලමනාකරණය කරන්නේ කෙසේද? වත්කම් වැඩි දියුණු කරන්නේ කෙසේද? ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියන එක නිකන් මේ හිතලා හීනෙන් දැකලා උදේට නැගිටලා මම හීනෙන් මේකත් දැක්කම හදිදන් ඒක කරනවා කියලා එහෙම නෙවෙයි. අනිත් එක තමයි පෝසත් වෙන්න පුළුවන් තරම් සල්ලි ගෙනහිලා මුට්ටියක දාලා වල්ලලා තියාගෙන ඉඳලා කරන්න පුළුවන් වැඩකුත්
1: නැවෙයි.
0: නෙවෙයි. ඒක කරන්න පුළුවන් විදිය ඉගෙන ගන්න තමයි අපි මේ ඔයාලට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නේ. තව දවස් දෙකකින් පටන් ගන්නවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනය පවත්වගෙන යන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු තමයි මේක මෙහෙවන්නේ. අගෝස්තු මාසේ 30 වෙනිදා, ඒ කියන්නේ තව දවස් දෙකකින් පටන් ගන්නවා කෝස් එක. කෝස් එකේ 23 වෙනි බැච් එක තමයි මේ
1: ස්ටාර්ට්
0: කරන්න ලෑස්ති වෙන්න. ඉතින් ඔයාලට අද දවස තියෙනවා, හෙට දවස තියෙනවා. ටක් ගාලා කතා කරන්න 077711475 කතා කරලා වැඩි විස්තර ඉල්ල ගන්න. එහෙම නැත්නම් 077711475 WhatsApp මැසේජ් එකක් යොමු කරන්න ඉන්ෆෝ කියලා. එතකොට ඒගොල්ලෝ වාට වැඩි විස්තර ඒවයි. ටක් ගාලේ විස්තර ටික එකතු කරගෙන 30 වෙනිදා පටන් ගන්න මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න. ඔයාට ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු වගේ මේ ශේත්‍රයේ නම් දරාපු, මේ සබ්ජෙක්ට් එක කතා කරන YouTube channel එකකට සම්මාන දිනාගත්තු විශිෂ්ටයෙක් අතින් වෙල්ත් මැනේජ්මන්ට්, එහෙම නැත්නම් වත්කම් කලමනාකරණය ඉගෙන ගන්න පුළුවන්.
1: පුංචි කාර් නිවස මකලෝ, ඔයා හිතන්නේ මට ගැළපෙන්නේ මොන වාහනයක්?
0: ඔයාගේ සයිස් එක හැටියට ඔයා විල් බැරක් එකුයි විල් බැරක් එක තල්ලු කරන්න. ඉතින් අර පොඩි ළමයෙකුත් ඇති, අර පොඩි ළමයි මෙහෙ කාර් සේවය යොදවන්න බෑ, පොඩි කේස් එකක් තියෙනවා. විල් බැරක් එක
1: මට ගැළපෙන්නේ හරි කියුට් චූටි කයි
0: විල් බැරක් එක, කියුට් චූටි පාට විල් බැරක් එක.
1: නැහැ මකලෝ, මගේ මට ගැළපෙන කාර් එකක් හොයාගන්න කියන්නේ ලේසිත් නැහැ.
0: ඔව් ලේසිද ලේසිද, පුංචි කාර් නිවසෙන් නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඒකේ වීල් බැරක් නැහැ. ඔයාට හදියට වාහනේ පුංචි කාර් නිවසෙන් හොයාගන්න බෑ. කවුරු හරි කාර් එකක් වෑන් එකක් ජීප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න තැන
1: පුංචි කාර් නිවස.
0: ඔයා හાર્ඩ්වෙයාර් වල බලන්න
1: පැටියෝ.
0: ඔයාට හරියට වාහනේ පුංචි කාර් නිවසෙන් නැහැ පැටියෝ.
1: මං එහෙනම් පැත්තකට වෙන්නම්.
0: ඔව්, හાર્ඩ්වෙයාර් එක බලන්න පැටියෝ.
1: එහෙම නෙවෙයි, අපි හැමෝටම වාහන ගන්න සිහිනයක් තියෙනවනේ, හිතේ තියෙනවා. ඉතින්
0: ඒතකොට
1: සල්ලි ටිකක්
0: හැමෝටම හැබැයි වීල් බැරක් එකක් ගන්න හිණයක් නැහැ.
1: අපි වීල් බැරක් පොඩක් පැත්තකින් දීපද? නෑ නෑ, මේ කරගන්න අමාරුයි.
0: තියාගන්න කියනවා.
1: හරිද, ඉතින් වාහනයක් ගන්න හිතිච්ච ගම, සල්ලි ටිකක් එකතු කරගත්ත ගම යන්න මාළිබේ පුංචි ගාණියෝස පැත්තට. එතන වාහන 400ක් විතර තියෙනවා.
0: ඒ මොකද මේ පැත්තට ගිහින් ඈතින් දැක්ක කේලම් ඔත්තු බලනවා කියලා. මේ පැත්තට යන්න පානේ, එතෙන්ටම යන්න. ඉතින් මොකටද මේ පැත්තට ගිහින් නිකන්?
1: මාළිබේ පැත්තේ තියෙන පුංචි ගාණියෝසට යන්න. හරිද, ගියාට පස්සේ ඔයාලට දකින්න ලැබෙනවා ලොකු කාර් තියෙනවා, පොඩි කාර් තියෙනවා, සාමාන්‍ය කාර් තියෙනවා.
0: වීල් බැරෝ නැහැ.
1: ඔය ඕන එකක් ඔයාට ටෙස්ට් කරලා, කියන්නේ පරීක්ෂා කරලා ගන්න පුළුවන්. ඔයා කියන්නේ මට මේ කායක ඕනේ, පොඩ්ඩක් බලන්න ඕනේ මේ කාරකේ තත්ත්වය කොහොමද කියලා. මේක ඇක්සිඩන්ට් වෙලාද, මේකේ චැසිය ප්‍රශ්නයක් තියෙනවද, මේක මොන වර්ගයේ වාහනයක්, මේක එකලස් කරපු එකක්ද, එහෙම කියලා මට බලන්න ඕනේ කිව්ව ගම මේගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණයකට වාහනේ දාන හොයිස්ටර්ස් වලින් සුගල වාහනේ උස්සන, උස්සලා වාහනේ හැම පැත්තක්ම ඔයා ඉස්සරහම චෙක් කරනවා. වාහනේ දැන් ඔයාටත් සැටිස් ඒගොල්ලොත් දැන් ඔයාට වාහනේ පෙන්නුවා. හරි මම මේ වාහනේ ගන්නවා කියනවා. ගන්නවා කියපු ගමන්ම වාහනේ අයිතිකාරයාට කෝල් එකක් අරගෙන ඔය දෙන්නව සම්බන්ධ කරනවා. මිල ගණන් කතා කර ගන්න. මාලිපි පුංචි කාරක නිවසේ කට්ටි කොයි වෙලාවකත් ඒකට මැදිහත් වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ තියෙන මූල්‍ය විනිවිද භාවය. ඉතින් ගාන කතා කරගත්තට පස්සේ ඔයාට වාහනේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතන තක්සේරු සේවා, ඉන්ෂුරන්ස්, පහසුකම්, ඩීසි පහසුකම්, මේ හැම දෙයකුත්ම මාලිපි පුංචි කාර නිවසේ තියෙනවා. ඉතින් එච්චර වගකීමක් විශ්වාසයක් සහිත තැනකින් ඔයාගේ වාහනේ මිලදී ගන්න. ඔයාට වරදින්නේ නැහැ. ඔයාට කාලයක් යනකම් ඔයාගේ වාහනේ පදින්න පුළුවන් වෙනවා. මාලිපි පුංචි කාර නිවසින් ඔයා වාහනයක් ගත්තොත් අපි ඇඩ්‍රස් එක කියන්න. පුංචි කාර නිවස වාහන උද්‍යානයේ පුංචි කාර හන්දියේ පුංචි කාර පාර මාලිපි. ඊළඟට මම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකත් කියන්නම්. පොඩ්ඩක් විසිට් කරලා ඒකටත් බලන්න www.punchikar.com.

0: ඇති කරලා
1: බල්ලපු ඇති කරල දෙන කුරුල්ල ඇති කරන
0: කුරුල්ල ඇති කරලා
1: කුරුල්ල අපේ ඉන්නවා ඉතින් ඕන තරම් ගමේ
0: ඒක
1: ඉතින් උන් ඇති කරන්න ඕනේ
0: ගමේ කුරුල්ලට ඔහා කුරුළු ගමේ කුරුළු ගෙදල කුරුළු කුමාරි ගමේ කුරුල්ලු ඉන්න ගැටි
1: ඉතින් ඒක
0: අමුතුවෙක් ගියන්නද නැද මේ හැමතැනම කුරුල්ලු ඉන්න
1: දැන් අපි
0: බලලා බලන්න කුරුල්ලු නැද්ද
1: එහෙම ඇති කරන්න ඕමනාවක් ආවේ නැහැ ඉතින් නිතරම දකින්නවා ඇසට අහු වෙනවා ඇසට දකින්නවා අපේ හැමදාම කුරුල්ලන්ට කැම දෙන පොඩි තැනක් තියෙනවා
0: හෝටලයක්
1: පොඩි හෝටලයක් වගේ ගත්තින එක එක ಜಾති පළතුරු එළවලු ඊට පස්සේ අපි උයන කැම ඒවත් දානවා එහෙම ඉතින් තියෙනවා ඉතින් මොකද්ද මොකද්ද ඔය කියන්න හදන්නේ
0: නෑ මම කියන්නේ විවාහය අර කතාවක් දෙයක් නෑ නෑ ඉතින් ඒ චාලි ගිරවෙක් ඇති කළා
1: චාලි
0: ඔව්
1: පුදුම චාලියෙක්
0: ඌ ගිරවෙක් ඇති කළා මේ ගිරව චාලිගේ පිට උඩ තමයි නිතරම ඉන්නේ
1: ඒවත්
0: උත් එහෙම ගිහිල්ලා ඇවිල්ලා ආයි ඌගේ පිට උඩට වෙලා මුත්තේම හොම්බ පාත් කරන්නේදී ගිරවත් මුගේ බෙල්ල උඩට වෙලා අහක් කරන හොම්බ පාත්
1: හොඳ යාළු
0: හොඳ යාළු
1: කතාත් කරන
0: ඔව්
1: අනේ හොඳට කතා කරන
0: චාලිදි මගෙත් කතා කරනවා ගිරවත් එක්ක කතානකොට දිද චාලි
1: ආහහ
0: ගිරවට පුළුවන් කතා කරන්න
1: කොහොමත් පුළුවන් නේ
0: ගෝයාවගේ ඔයත් ගිරවෙක්ගෙත් පුරුදුනේ කතා කරන්න
1: ඔපි කියන්නේ ගිරවවගේ
0: ගිරවවගේ කිව්වා
1: ගිරව දානවා කියලා කියන්නේ පාඩම් කරලා කියනකොට
0: දවසක් දා ගිරවෙක්
1: දවසක් දා ගිරවෙක්
0: ඔව් දවසක් දා ගිරවෙක් බේරගත්ත පුංචි ළමෙක්
1: ඕන්නේ
0: හරි දැන් ගිරව මෙහෙම ඉන්නවා ගෙදර ඉන්නකොට පුංචි ළමෙක් කකා හිටපු මොනහරි දේ උගුර හිරවෙලා සද්ද පිට වෙන්නෙත් නැහැ ඒ ළමයා මෙහෙම උගුර අල්ලගෙන හුස්ම ගන්න බැරුව දඟලද්දි ගිරව මේක දැකලා මම් මම් මම් එතකොට අර ළමයාගේ අම්මට මේක ඇහිලා දුවගෙන පෙරලගෙන ඇවිල්ලා ගිරවව ගිරවව ළමයාව බේරගත්තා. හරි. දැන් අර මං කිව්වා වගේ සමහර විට සමහරට කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. මේක හරි අවදානම් ජොබ් එකක් අපි ගිරව කරන්නේ. ඒක දැන් අපේ ගෙදර වගේ උනානම් එහෙම ගිරව එකපාරටම මම් මම් මම් ගාලා බෙරි හඳුන්නා නම් ඉස්සෙල්ලම ගිරවගේ බෙල්ල පිරිකලා තමයි වට පිට කඩවාගෙන ඉතපත් අතර වදදන්නේ නෝගිලා අප්පට ඉරි පොඩි එකාගේ උගුර හිනවලා දෙන්නේ බලන්නේ පස්සේ එහෙනම් මොකද ගිරවට දෙන්නේ දෙ හරි බල අස්සට කටහඬකුත් නෙවෙයි ඉරි කෑ ගහනකොට මිනිස්සුන්ට
1: අපට සන්න
0: අද වෙන කටහඬක් දී ගිරවට දී ගායනා සමහර ගායිකාව ඇහෙනකොට තද වෙන කටහඬක් තිබියදී පවා
1: ඔව්
0: තමන්ගේ රෙපියුටේෂන් එක තමන්ගේ ජීවිතේ
1: ඈ
0: ඔට්ටුවට තියලා
1: හරි
0: ඒ රිස්ක් එක අරගෙන තමයි ගිරවෙක්ගේම කෑ ගහලා තවමිනියෙක්ව බේර ගන්න try කරා
1: අන්න ගිරව
0: අන්න ඒ අතින් ඒ ඒකයි මගේ ගිරවට රෙස්පෙක්ට් කරන්න ඒකයි ඒක බොහොම
1: මටන කාරණයක්
0: මට දෙකක් හැර කැපවීමෙන් කරන වැඩක් ඒක දේවල් දන්න මොනවා කියනවාද
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444 සීතා හදවත් දිනු හිතවත් කම
2: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071 7455 11
2: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
4: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික

0: පහසුයි. ත්‍රිවිල් පොතට හදීසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක්. Majestica Lanka Tiles.
2: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහකිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: බැංක සඟරාව ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් කමර්ශල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජි තේකබඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: අවිසා වේලට 98.4
7: හවස 6:01.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: බතුකම්කරු අයිතිවාසිකම් ගිවිසුම්වලට ඇතුළත් කිරීමට සැලසු. දුම්රිය මගේ තදබදයක් ඇතිවිය හැකි බවට දැනුම් දීමක්. ඖෂධ වේදින් ලබන සඳුදා වර්ජනයකට. නේපාලයේ මියගිය ගණන 547ක් දක්වා ඉහළට.
0: වැඩි විස්තර සවස 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라당.
1: 샌디와드 비아만 불렀어.
2: 누나도 막 그러는데.
1: 말을 다르다 이래야 되게.
2: 걔들 그룰라티가라드 아하네가 가봤네. 샌디와드 비아만 불렀는데. 마음과 가우도 하게 되네.
1: 베루에 드레드 비아만.
2: 베루에 드레드.
1: 난 벨루아만 이대로 베루에 기도만. 아이 가르마란 가우도한. 비아만.
2: 네, 마카로.
1: 이게 걔들 할리우드 나가라. 타파 타파 가라 타투가 가 비메트 패르라 네. 아이유 아도 그게 विनोदात्मक ලමා කාලේ තිබිලා බලන්න.
2: අම්මෝ එනම විනෝදයි. බිමට වැටිලා කොම අද නෑ මම මෙතන එහෙම කරාන.
1: ඔව් අපරාදී. ඔයාට එතකොට බැරිද පීනන්න?
2: ආ පීනන්න පුළුවන්.
1: පීනන්න පුළුවන්. කොහමද කරන්නේ?
2: ජබු
1: ලින්දනවල ජබු ජබු ජබු ගාල ජබු ජබු ගාන ලින්දට ගල් වැටුනා ජබු ජබු ගා ඒකද හේමද පීනට
2: වදොට ජබු ජබු
1: ජබු
2: මම
1: පේන ජබු
2: ජබු ජබු නේ
1: ෆිනීටෝ
2: ජබු විතරයි ජබු ජබු ජබු නේ
1: ඒ වරයි ජබු ගෑවා ඊට පස්සේ පාස් ගුලි
2: නෑ නෑ ඉතින් පීනන්න බුලෝ
1: පීනන්න බුලෝ ඔයා එතකොට වතුරේ පීන පීන ඉන්න ගමන්
2: හරි
1: ඔයාට හදිසියවත් පීන ගන්න බැරි වුණොත්
2: කකුල් නිකන් ක්‍රෑම්ප් වෙලා වගේ
1: මොකක් කරලා එක්ක පීනන්න අපතේ වෙනවා හරි චර් දුර කවට පස්සේ මට මතක නැහැ නේ මේ ඉතුටි කරගන්න කොහොමද
2: ට්‍රැක් වගේ හරි
1: යන්නේ එහෙම ඒක දැන් දැන් නිකන් හිතන්න මිනිසුන්ට මෙහෙම වෙනවනේ ඔන්න මිනිස්සෙක් යනවා
2: ඩිමෙන්ෂියාද
1: ඔක්ක කාමරයක් ඇතුළට යනවා මම මොකටද මේ කාමරේ ඉඳලා කියලා කල්පනා
2: කරා. ඔය හිමිනවනේ.
1: ඔන්න අපි ගිහලා ෆ්‍රිජ් එක අරිනවා. ඒ මොනා ගන්නද බෝ මම ෆ්‍රිජ් එක ඇරියේ කියලා.
2: රයිට්.
1: අන්න ඒ වගේ ඔයා පරිනව වතුර ජබුක් ගාලා ඊ කොහොමද බෝ පීඩ ටිකේ එහෙම වෙන්නේ නැද්ද?
2: නෑ නෑ අම්මෝ.
1: එහෙම වෙන්නේ නැහැ.
2: නෑ නෑ එහෙම වෙන්නේ නැහැ.
1: එහෙම වෙනවා නම්
2: හරි.
1: ඩොල්ෆින්ලා ඉන්න තැනක පීන.
2: යමංගු ඉතින් අපේ වැවට ගෙනත් දාන්න ඩොල්ෆින්ලා.
1: ඩොල්ෆින්ලා වැවට ගෙනල්ලා දාගන්න. ඔයා ගිහින් ඩොල්ෆින්ලා ඉන්න තැනක පීන. ඩොල්ෆින්ලා වෙන වැඩ නැහැ කියලා හිතුවද හෙට්ටි පොළ වැවේ ඇවිල්ලා පීන පීන. නෑ ඩොල්ෆින්ලා උදව් කරනවලු මිනිස්සුන්ට.
2: පීන පීන ඉන්නකොට.
1: පීන වාද කොයි පීනද ගමන් කතා කරා. වතුර පෙවෙනවද වතුර පෙවෙනවද?
2: පීන පීන ඉන්නකොට.
1: ඔව්.
2: ගල අපි නිකන් පීනන්න බැරුව නිකන් අපි මැරෙන්න වගේ යනකොට ඒගොල්ලෝ ඇවිල්ලා බේරගන්න.
1: බේරගන්න වාලු.
2: ආ ලූලු.
1: හෑ ඒවා මේ ඇත්තට එහෙම ඉන්සිඩන්ට්ස් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා නිකන් අහඹුලෙස එකක් දෙකක් නෙවෙයි.
2: ඩොල්ෆින්ල එහෙම උදව් කරනවා කියලා මාත් අහලා තියෙනවා.
1: ඕ උන්ට ඇති මොකක් හරි දඩයක් ඇති කොහෙද කියන්නේ. මිනිස්සු කියන්නේ එහෙම එළෝගෙන ගිහිල්ලා උදව් කරන්න සුදුසු සත්තු జాතියක්ද කියලා කියන්නේ. මේ හෝල්සේල් ඩොල්ෆින්ල මරනවා මිනිස්සු. හරි එන අමාරුවෙන් ඩොල්ෆින්ලව දඩයන් කරන එක නවත්තගෙන
2: තියෙන්නේ.
1: හරි. එහෙම තියෙද්දි හොරෙන් ඩොල්ෆින්ලව මරනවා සමහර තැන්වල. ඒ ඔක්කොම කෙනෙහිලිකම් අපි ඒ සත්තුන්ට කරද්දි පවා මිනිහෙක් ජබ ජබ ජබ ජබ ජබ ගාලා මිලෙන්න යනකොට මෙන්න ඩොල්ෆින්ල ඇවිල්ලා ඒකගේ වටේ පීනනවා හැම පොඩි සපෝට් එකක් දෙනවා. එයාට වතුරේ උඩ ඉන්න කොහෙන් හරි
2: කවුරු හරි එනකම්
1: බේරගන්න. උදව්වක් එනකම් රෙස්කියු කරගන්න කවුරු හරි එනකම් ඩොල්ෆින්ල ඇවිල්ලා අර මිනිහව කරේ තියාගෙන ගොඩට ගෙනල්ලා පපුව මිරිකලා වතුර දෙකයි කියලා කෘතිම සසලිය එහෙම දෙන්නේ නැහැ හරි. උන්ගේ ඒව කරන්නේ නැහැ. හැබැයි ගිලෙන්න යන මිනිස්සයාට නොගිලි ටිකක් වෙලා උදව්කාරයෙක් කවුරු වෙනකන් එල්ලිලා ඉන්න
2: උදව් කරනවා.
1: සපෝට් කරනවා. මම අහන්නේ මුන්ට ට්‍රැක්ද? මුන්ට මොකද්ද තියෙන පිස්සු?
2: රුදාව.
1: මොකද්ද තියෙන රුදාව? මිනිස්සු මෙච්චර මේ ලෝකේ කාලා වතුර බිබී ඉඳි ඇවිල්ලා ඇයි අපිටම උදව් කරන්නේ?
2: නෑ නෑ මකලෝ ඒක ඇවිල්ලා හොඳ ගතිගුණ යන්නේ මකලෝ. ඒකට මුකුත් කියන්න එපා. කොච්චර Tamande කෙනහිලිකම් කරත් ආපහු ඒ මිනිහට පෙරලා දෙයක් කරන්නත් ඒ මිනිහා කරදරයක වැටුනහම උදව් කරන එක ආයේ පුදුම ගුණයක් ඒක මකලෝ.
1: ඔව් හරිනම් හරිනම් ලෝකේ සත්තු පෙරලා කරන්න ඕනේ අපිට පෙරලාගෙන ගහන්න වැඩ අපි කරර වැඩ. හැබැයි අන්නේ ඒකයි වගේ අපි අපි අපි සත්තුන්ට කරන්නේ එහෙම.
2: අපි සත්තුගේ ඉගෙන ගන්න ඕනේ.
1: සත්තු අපිට කරනවා මෙහෙම.

0: අපි ඉස්සර බූරුවන්ගේ පිට උඩ ගියා,
1: ඔට්ටුවන්ගේ පිට උඩ ගියා,
0: හරත් අස්සෙ පිට උඩ ගියා, තාම අස්සයන්ගේ පිට උඩ අපි යනවා. තාමත් මගේ ඉස්සරනේ විතරක් නෙවෙයි, තාමත් බූරුවෝ, හරක්, ඔටුවෝ, කොටලුවෝ වගේ සත්තු අපි
1: හරක්ගේ පිට උඩ යනවද? හරක්ගේ පිට උඩ අර කරත්ත බැඳගෙන නෙමෙයිද යන්නේ?
0: කරත්ත බැඳුත් විතරද? ඒතර හරකගේ පිට උඩ දැක්කොත් හරකගේ නේද? මට බෑ මේක. මේක මගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ නෑ. මාව එවලා තියෙන්නේ කරත්ත ඇඳින්න විතරයි. උඹ බෑපක්ගේ.
1: හරි.
0: අලි පිටේ.
1: අලි පිටේ. ඕකේ.
0: අපි අපි සත්තුන්ව ප්‍රවාහන මාධ්‍යයක් හැටියට
1: භාවිතා කරනවා.
0: පාවිච්චි කරලා තියෙනවා.
1: ඔය ඔටුව හැම තාම ඉන්නවනේ.
0: ඔව්. අපි විතරනේ සත්තුත් වෙන සත්තුන්ගේ ප්‍රවාහන මාධ්‍යයක් හැටියට පාවිච්චි කරනවා.
1: ඔව් ඔව් ඔව්.
0: ඒ කියන්නේ දැන් ඔය ගිරව යන්නේ චාලිගේ පිටේ. චාලි අරවට ඌ යනවා. ඌගේ පිටේ යනවා.
1: චාලි
0: ඩොඩ රයිඩ් වේගේ උඩ පියාඹල යන්න පුළුවන්. අද මොනවා හිතාගෙන ඉන්නේ ඌ චාලිත් එක්ක? ආ. එහෙම මම දැකලා තියෙන කොක්කු යනවා මීහරක්ගේ පිටේ. ඒක නම් කෑමට. මීහරකගේ පිටේ ඉන්න ගමන් කොකා මීහරකගේ ඇඟේ ඉන්න කිනිතුල්ලෝ ටික මැක්කො ටික කනවා.
1: ඔව්.
0: ෆිට් එකයි තියෙන්නේ ඒ කියන්නේ.
1: ලව් එක.
0: ලව් එක. මීහරකත් වගුත් කියන්නේ ආ කොකා කාප කාප. මට කෑම ටිකක් එකතු කරලා දෙන්න. කාප. වැඩි එහෙම යන වැඩ. එහෙම අපි සත්තුන්ව පාවිච්චි කළා ප්‍රවාහන මාධ්‍ය ක්‍රීඩ සෑහෙන කාලාන්තරයක් තිස්සේ. ඊට පස්සේ ඔන්න අපි හදා ගන්නවා රෝදේ. රෝදේ හදාගෙන ඊට පස්සේ අපි හදා ගන්නවා එන්ජිම. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරලා දැන් අපි හදලා තියෙනවා නිකන් සුස් ගානකොට ගිහිල්ලා ඉවර වෙන්න පුළුවන් වාහන. ඒ තාමත් අපි බූරුව පිටෙත් යනවා. තාමත් අපි වලිය පිටේ නෑ යන්නේ විනෝදෙට වගේ නේද? දැන් ඔට්ටුව පිටේ යනවා, අස්සෙව පිටේ යන තැන් තියෙනවා. ඒ අතින් අපි වාසනාවන්ත වෙලා තියෙනවා මීහරක් පිටේ යන්න නැතුව මාළඹේ පුංචි කාර් දිවසෙන් කාර් එකක් අරගෙන කාර් එකේ යන්න.
1: හා නේ, ඒකද මේ කියන්නේ?
0: නෑ, ඒකට මේ කියන්නේ. ඒක එපා, ඒක කියන්න එපා. ඒක ඕනේ යන්න ඕනේ. මොකටද ඒක කියන්නේ?
1: හරි හරි, කොහෙන්ද? ඕ, එයාටත් කේන්ති යනවා චුට්ට ඇත්තා.
0: මට කේන්ති යන්න අර ක්ලයන්ට් කේන්ති.
1: හරි, මාළඹේ පුංචි කාර් නිවස. ඉති
0: යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතනට ගියාම එතන ඔයා කැමති මාදිලියේ ඕනෑම වාහනයක් තෝරලා බේරලා අරගෙන වාහනේ ඉතාම අපි කියන්නේ කොහමද තිතට ඩොටට තත්ත්ව පරීක්ෂාවක් කරගෙන වාහනේ හිස්ටරි එක හොඳයිද කියලා හොයලා බලලා දැනගෙන අයිතිකාරයත් එක්ක කතා කරලා සාධාරණ ගානකට අයිතිකාරයව කැමති කරවගෙන ඔයාට ඔයා කැමති වාහනේ ගන්න පුළුවන්. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර්
1: නිවස,
0: වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
1: මකලෝ, තව දවස් දෙකයි තියෙන්නේ. තව දවස්. තව දවස් දෙකයි.
0: ඉරිදා වෙන්න.
1: 28.
0: ඔව්, ඉරිදා වෙන්න තවත්
1: දෙකයි. ඕ.
0: ඒ ඉරිදා මොකද වෙන්නේ?
1: කෝස් එක පටන් ගන්නවා. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක පටන් ගන්නවා. අගෝස්තු 30 වෙද්දී තාම රෙජිස්ටර් වෙලා නැත්තම් තාම මේකට ඇප්ලයි කරේ නැත්තම් ඉක්මනට මැසේජ් එකක් දාන්න 0.77117465 කියන නම්බරයකට කෝල් එකක් ගන්නකෝ. ආන්සර් කරේ නැත්තම් ඔයා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ඉන්ෆෝ කියලා. දැන් ඔයාට ඔයාගේ ජීවිතේ ව්‍යාපාරයක් කරගෙන ලස්සන්ට ඔයාගේ ජීවිතේ සල්ලි ටිකක් හම්බ කරගෙන පොහොසතෙක් වෙලා අර නිකන් අපි හිතාගෙන ඉන්නේ නිකන් අර එක ලෙවල් එකක ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් ඔයා මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වුණොත්. මොකද මේ කෝස් එකේ කරන්නේ ඇත්තටම අපි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද, ඒක ඉස්සරහට අරන් යන්නේ කොහොමද, ඔන්ලයින් ආදායම් මාර්ග කොහොමද, එතකොට තව මොනවද තියෙන්නේ, රන් ආයෝජනය කරන්න කොහොමද,
0: දේපළ ආයෝජනය කරන්න කොහොමද,
1: කොටස් වෙළඳපළ ආයෝජනය කරන්නේ කොහොමද,
0: ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද, ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ කොහොමද,
1: මුදල් කළමනාකරණය එකී මෙකී නොකී ගොඩාක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා ඔයා මේ කෝස් එකට රෙජිස්ටර් වුණොත්. ඊට අමතරව නිකන් ඔයාට හිතනවා නම් ඇත්තට මේ කෝස් එක මෙහෙවන්නේ ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු, ඔයාට බලන්න ඕන කියලා හිතන්නකෝ. කවුද මේ ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු? මට මෙයා ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න කලින්. මේක මට හරියටම කරගන්න පුළුවන්ද කියලා එයා ගැන දැනගන්න ඕන නම් ඔයා මෙන්න මෙහෙම YouTube එකේ සර්ච් කරන්න මාස්ටමයින් රොෂාන් කියලා එයාගේ YouTube channel එක එනවා. එයා සම්පූර්ණයෙන්ම ඒ channel එකේ videos එම දාලා තියෙන්නේ. මූල කළමනාකරණය, ව්‍යාපාරයක් කොහොමද පටන් ගන්න ඔය වගේ දේවල් ගැන තමයි එයාගේ YouTube එකේ දාලා තියෙන්නේ. ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වගේම ඔයාට තවදුරටත් ඒ ගැන ඉගෙන ගන්න ඕන නම් මේකට මේ course එකට මේ wealth management course එකට register වෙන්න පුළුවන්. ඉතින් මම ආයෙ පාරක් නම් මේක මතක් කරන්නම් ඔයාට තව දවස් දෙකයි තියෙන්නේ. 077 11 77 465.
2: හද ගැස්මට සියත සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7628 0.334 0.444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: එන්න සර්. මල්ලී එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
11: මං ඉතින් LB රන් අය ගනු දෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
10: LB රන් අය තමයි මගේ හයිය.
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
14: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

පිළිකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.

0: අපි කාග පිටේද යන්නේ? අපි යන්නේ ජාලිගේ පිටේ.
1: අපි යන්නේ ජාලි පිටේ. මම යන්න කලින් මතක් කරන්න හැදුවේ අපි මේ සත්තු දෙතුන් දෙනෙක් ගැන අද කතා කරන්න වෙලාව තිබුණේ අපිට.
0: තව සත්තු ඉන්නයි කතා කරනවනะ.
1: සීල් සත්තු, සීල් මත්සයෝ. සීල් මත්සයෝ මූදේ අතරමං වෙන පුංචි ආත්‍රාවලට පාර පෙන්නලා තියෙනවා කියලා වරින් වර වාර්තා වෙලා තියෙනවා. දැන් මේකේ මෙහෙමයි. ඕකේ තියෙන්න පුළුවන් අර දෘෂ්ටිමය අගතීන් කියලා කියන්නේ මේ මොහොතේ එයා මූණ දෙන තත්ත්වය අනුව එයා හිතනවා සීල් පාර පෙන්නුවා තමයි කියලා.
0: හරි.
1: එහෙම නැත්නම් මේක අහම්බයක් වෙන්නත් පුළුවන්. ඒ කියන අතරමං වෙලා ඉන්න කෙනෙක් දකිනවා මූදේ සීල් කෙනෙක් ඉන්නවා සීල් පීනගෙන යන අතට යාත්‍රා කරගෙන ගියාම ඔන්න කොට බිමක් හම්බුණා. අඩේ සීල් මට පාර පෙන්නුවා කියලා එයාට හිතෙන්න පුළුවන්. ඒ අරුණහම ඉතින් අපි දන්නේ නැහැ අපිට හරියට මේක කියන්න බෑ. උදේට සීල් එනවා අද කවුරු හරි අතරමං වෙලා ඉන්නවා දන්න මං ඩියුටි ගිහිල්ලා එන්නම් මාමිනේ අතරමං වෙච්ච බෝට්ටුවකට පාර පෙන්නලා එන්න කියලා ගෙදරින් ඇවිල්ලා ඊට පස්සේ අතරමං වෙලා තියෙන බෝට්ටුවක් හොයාගෙන ගිහිල්ලා පාර පෙන්නනවද දන්නේ
0: නැහැ.
1: එහෙම මේ මොකක් හරි රාජකාරීමේ පැනවීමක් සීල්ලට තියෙනවද කියලා අපිට කියන්න බැහැරේවා. මං අත්සේ එක්ක කතා කළාට සීල්ල එක්ක කතා කරන්න බෑ. චාලි එක්ක මට පුළුවන්. අපි පොඩි කාලේ දැන් අපි දෙන්න
0: යාළුවනේ
1: එකටදී
0: හිටියේ. අපි පොඩි කාලේ දැන් සීල්ලත් එක්ක පීනුවා නම මොකක් කරේ
1: නේ. මොකක් කරගන්නද? එහෙම දකිණ දකිණ සතා එක්ක කතා කරන්න. මං දොස්තරවද හිටියේ. මල සතේ. ඒ හින්දා ඉතින් සීල්ලා මේක හිතලාද කරන්නේ? ඉබේ වෙනවද? මොකට මේවා කරනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි
0: ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා තියෙනවා.
1: ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. මිනිස්සු අවස්ථා ගණනාවක රෙකෝඩ් වෙලා තියෙනවා. මුහුදේ අතරමං වෙච්ච අය පාර හොයාගත්ත කියලා සීල් සත්තුන්ට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ මේ අස්සයෝ දැන් පාවිච්චි කරනවා තෙරපි වලට. මානසික සහනය පිණිස මිනිස්සුන්ට ප්‍රතිකාර කරනකොට ඒ ප්‍රතිකාර ක්‍රමවේදයේ එක කොටසක් හැටියට අස්සේ එක ගනුදෙනු කරන්න දෙනවලු. කියන්නේ අස්සයට
0: කන්න දෙනවා.
1: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැන් එයාගේ තියෙන මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
0: මට නම් ෂුවර් නෑ ඕක.
1: ඔව් හැම පිස්සුවක් මොහොඳ වෙන්නේ නැහැ. ඔයා මෙච්චර තාලිව අස්සේ කරන ඔයා.
0: ඒ
1: දැන් බලන්න මම කොච්චර හොඳට ඉන්නවද කියලා. මම කොච්චර හොඳට චාලි. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉතින් ඒ කිසිම ප්‍රගතියක් පෙන්නු කරන්නේ නැහැ. එහෙම තියෙනවා. එහෙම හොඳ කරන්න බැරි ලෙඩ තමාර පිළිතුරු දෙනවා. බොනව කරලවත් ගොඩ දාන්න බැරි ජීවිත තියෙනවා. අනේ දෙගිරේ ඉතින් මොකද කරන්නේ?
0: බැරි ඉතින් මම කියන්න ගියේ
1: එක. කියන්න try කරන්නත් ඒක තමයි. අපි හැමතිස්සම කියනවා අපි තමයි මාර පොරවල් නේ. මිනිස්සු තමයි වැඩෝ. මිනිස්සු තමයි මේකේ බුද්ධිමත්ම සත්තු జాතිය. මම ඒකට විරුද්ධව කතා කරනවා නෙවෙයි. ඒ උනාට අනේ වන්දන. ඒ උනාට අනේ.
0: පොඩි පොඩි දැවලිසි පොඩ්ඩ එනේනවා
1: නේ. ඔව් මම හිතනවා අපි සත්තුන්ට නැහැ කියලා කියන හැකියාවන් සත්තුන්ට නැහැ කියලා කියන බුද්ධිය අපිට නොපෙනි සැඟවි සත්තු තුල තියනවා වෙන්න පුළුවන්.
0: ඒ කියන්නේ මංකලෝ මේ ලෝකෙ පැවැත්මන මේ ගනුදෙනු ඕනේ නේ.
1: ඔව්
0: මිනිස්සු සත්තු අතර ගනුදෙනු ඕනේ. අපිට පුළුවන් දේවල් සත්තුන්ට බෑ. සත්තුන්ට පුළුවන් දේවල් අපිට බෑ.
1: අන්න ඒකයි මං කියන්නේ. අපි ඇඩ්මයර් කරන්න ඕනේ සත්තුන්ට පුළුවන් දේවල්. අපි ඒවා විශිෂ්ටතාවයන් හැටියට බාර ගන්න ඕනේ. අපි හිතන් ඉන්නේ හැමතිස්සෙම අපි තමයි පොරවල්. දැන් ඒකම වුණත් බලන්න අපි සත්තුන් අයින් කරලා ඒ කියමනම අරගෙන බලන්න. මිනිසා තමයි මේ ලෝකෙ
0: බුද්ධිමත්ම
1: සතා කියලා අපිට කියනවා. මාත් හිතන් හිටියේ එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඔයාව හම්බ වෙනවා. ඒ අතින් සැන්ඩි ඔයා මගේ ජීවිතේ මෙච්චර කල් මං තේරුම් ගන්න තිබිච්ච නැති යම් කාරණාවක් මට තේරුම් කරලා තිබුණා. තේරුම් කරලා දුන්නා. මම වාට ඒකට ණය ගැති. මිනිස්සු තමයි බුද්ධිමත්ව කිව්වට මෙච්චර මෝඩ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා.
0: යන්න යන්න. තරහයි මම වත් එක්ක.
1: තරහ වෙන්න එපා. අපි යන්.
0: මං සැන්ඩි.
1: මං මාකලෝ.
2: Roger Bone Killer. We're taking hip-hop to the big screen. Yeah.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නේපාලයට බලපෑ ගංවතුරෙන් මියගිය ගණන 547ක් දක්වා ඉහළට. බතුකම්කරු අයිතිවාසිකම් ගිවිසුම් ගත කිරීමට සැලසුමක්. ඖෂධ වේදින් ලබන සඳුදා වර්ජනයකට සැරසෙයි. කොළඹ වරායට උසස් වීමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
2: මුකෝමි තරහින්
3: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
5: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: අනුවටයි
0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
8: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය
1: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
9: සෑම මොහොතක්ම රසවත් කරයි
10: එකට සෙට් වෙන්න plus points head වෙන්න future එකට ready වෙන්න youth plus
11: youth එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම.
12: නේපාලයට ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අතුරුදන් නැති පුද්ගලයන් සංඛ්‍යාව 987ක්. නේපාලයේ බලධාරි නිවේදනය කළේ අතුරුදන්වුවන්ගෙන් 644 දෙනෙකු විදේශිකයන් බවයි. හෙලිකොප්ටර් මගින් පුද්ගලයන් 800ක්, ගොඩබිමෙන් පුද්ගලයන් 700ක් වශයෙන් මුදා ගැනීමේ කණ්ඩායම් විසින් දිවිපෙරාගෙන තිබෙනවා. අතුරුදන්වුවන් සෙවීම සඳහා චීන හමුදාව සහ පැරා මිලිටරි බටින් 500ක් පමණ යොදවනු ලැබුවා. ජලකැලීමට ලකු නේපාලේ ත්‍රිශූලයේ ජලවිදුලි ව්‍යාපෘති යෝමකක් තුළ සිර වී සිටින පුත්කලින් සියකට ආසන්න පිරිසක් බේරා ගැනීම සඳහා මේවන විට මෙහෙමක් ආරම්භ කර තිබෙනවා. නේපාල හමුදාව සඳහන් කළේ එම ඕමක තුළ සිර වී සිටි පුත්කලෙන් අතරින් 350 දෙනෙකු මේවන විට මුදාක නැති බවයි. තවත් සියකට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. පවතින අයහපත් කාලගුණයෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි නේපාල හමුදාව පැවසුවේ. වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගන්ති වතු සමාගම් සමග එළඹෙන ගිවිසුම් සඳහා ඇතුළත් කරන බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පූනාගල කබරගල ප්‍රදේශයේදී කළ නවෝද්‍යාපුරම් නවනිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින්.
13: කෙළඹෙන අයවැය ලේඛනයේදී නිවාස ගොඩනැගීමේ ප්‍රමුඛතාවයක් ලෙස කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඔබ අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පූර්ණ අයිතිය සහ ජීවිතය ලබා දෙන්න කටයුතු කරන බව මා සාතික කරනවා. වත්ත වැඩ කරාට සමාගම් මේ තරම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නැහැ. මෙම සමාගම්වල ගිවිසුම් 2042 වෙනකොට අවසන් වීමට නියමිතව තිබෙනවා. අපි තා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයිෙහිදී වැදගත් වගන්තියක් ඇතුළු වෙනවා. ඒ තමයි මෙම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිත තමයි එළඹෙන ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ.
12: මධ්‍යම කඳුකරේ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂණ අධිකාරියක් පිහිටවන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
13: අපේ රටේ ආරක්ෂාව අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මේ මධ්‍ය කඳුකරේ. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමතියි අපි දැන්ටත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව විශේෂ පනතක් සකස් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ තමයි මධ්‍ය කඳුකරේ ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටවනවා. තිබුණු තත්ත්වයට පත් වෙන අපිට දශක ගණනාවක් යාවි. හැබැයි විනාශය සඳහා ගන්න ලබන පියවරෙන් දැන් අපි නතර කළ යුතුයි. ඒ තමයි පළමු පියවර. විනාශය සිදු වී තිබෙන විනාශය යථාවත් කරන්න දිගු කාලයක් යනවා. පළමු පියවර සිදුවෙමින් තිබෙන විනාශය නතර කළ යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තුව ආයතන වගකීම් සහිත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු බලය ඒකාබද්ධ කරන අලුත් මධ්‍යම කඳුකරය ආරක්ෂණ අධිකාරියක් පිහිටවීමට අප කටයුතු කරනවා. මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ නව අධිකාරියක් පිහිටවනවා.
12: නව නිවාස ව්‍යාපෘතියට නිවාස 50ක් අයත් සෑම පවුලකටම පර්චස් 10ක ඉඩම් කොටසක් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවසක් හිමිවනු ඇත. ගෘහ භාණ්ඩ මුළු තැන්ගේ උපකරණ ඇතුළු රුපියල් 1,75,000ක පමණ වටිනාකමකින් යුතුව අත්‍යවශ්‍ය භාණ්ඩද සෑම පවුලකටම ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

0: බෞද්ධ ආගම නගා සිටවීම සඳහා විශේෂ වැඩසටන් රැසක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසී උත්සවයක් අමතමින්.
1: වඳින බෞද්ධකම නෙවෙයි, සැබෑ බෞද්ධකම, ප්‍රායෝගික බෞද්ධකම, පන්සල ගොඩනැගීම, ඒ වගේ පිළිමයන් වහන්සේලා ස්ථාපනය කිරීම, අන්න ඒ කාර්යයන් වලට අපි හැමෝම අත්වැල් බැඳගෙන පක්ෂ පාට හෝ වෙනත් ભેද බින්න වීම වලින් තොරව අපි අපේ පූර්ණ දායකත්වය අපි ලබා දෙමු කියලා මම ආයාචනා කරනවා. ඒ වගේම අපේ පැත්තෙන් මම කියන්න කැමති සසුනට අරුණ වැඩසටහන අපේ වැඩසටහන, ඒ වගේම අපි තවත් අලුත් වැඩසටහනක් ආරම්භ කරා සදහම් පෞර වැඩසටහන කියලා.
0: 22 සංශෝධනයට මුවා වී ජනතාව රවට්ටන වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පැවසුවේ.
2: ආණ්ඩුවේ මැති ඇමතිවරු මේ දවස්වල ගොඩක් උත්සාහ කරනවා 22 සංශෝධනය හරහා විශ්‍රාම කාලය දික්කරන එක. අධිකරණයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ, මේ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම පහරක් ඉල්ල වෙන්නේ නැහැ කියන කතාව ඒගොල්ලෝ ගොඩක් මාධ්‍යවල කියන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපිට පේනවා මේ 22 සංශෝධනයට මුවා වෙලා වෙනම ප්‍රොජෙක්ට් එකක් මේ යටින් දුවනවා. මොකද විශේෂයෙන්ම අපි දකින 22 සංශෝධනය හා අපි නොදකින 22 සංශෝධනය කියලා දෙකක් තියෙනවා. මේ අපිට පේන 22 නෙමෙයි ඇත්ත 22. ඇත්ත 22 යටින් යන ක්‍රියාත්මක වෙන වැඩක්.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසුවේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම වහම නැවැත්විය යුතු බවයි.
3: මේ ආණ්ඩුවට අවශ්‍යයි පල්ලෑයින විෂකර්තුමල්ලව පාලනය කරන්න. මේ සඳහා තමයි මේ ක්‍රියාදාමය සිද්ධ කරන්න දැන. ඒ නිසා අපි සාමාන්‍ය ජනතාව විදියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියටත් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ඉතාම ගැඹුරින් ආරක්ෂා කළ යුතුයි කියන මතය අපි ඉන්නවා. අධිකරණය ඉතාම වැදගත් අධිකරණයක්. ඒක ජනාධිපතිතුමා තමයි කිව්වේ සුවඳ නැහැයි කියලා. එච්චර
0: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන.
4: එක ඇත්තක් තියෙනවා. මොකද්ද? මේ රටම කලබල වෙලා නැහැ. නමුත් යම් සීමිත වූ පිරිසක් මේ සම්බන්ධයෙන් ඉතා කලබලකාරී තත්වයකට පත් වෙලා කියන එක ප්‍රවෘත්ති සහ මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ඇතුළේ අපිට හොඳටම දකින්න පුළුවන්. එකපාරටම බැලුව බැල්මට ආහාරය ඇත්ත තමයි මේ කරන්න යන ඒකාධිපති තැනකට එන්න නැහැ. එහෙම හිතන්න අපිට අවශ්‍ය නැහැ.
0: කොළඹ වරායලෝ ප්‍රමුඛතම පහළු මෙහෙයුම් වරායන් 24ට තේරීපත්ව තිබෙනවා. ඒ නවතම ඇල්ෆා ලයිනර් දක්තානුවයි. මෙම වසරේ පළමු භාගය තුළ කොළඹ වරාය මෙහෙව ඇති බහළුම් සංඛ්‍යා මිලියන 4.44. ඒ පසුගිය වසරට සාපේක්ෂව 11.9% වර්ධනයක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ. පසුගිය වසරේ ශ්‍රේණිගත කිරිම්බල 26 ස්ථානයේ සිට කොළඹ වරාය මේ වන විට 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දක්ත පදනම් කර ගනිමින් නිකුත් කළ ලෝක අවම වැටු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 120 ස්ථානයට පත්ව තිබෙනවා. ඒ සමීක්ෂණයට ලක් කළ රටවල් 134. මෙරට පුද්ගලින්ට ලැබෙන වැටුප්පල සංසන්දනාත්මක වටිනාකම මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බවයි වෛබ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද බෙත්සිල පැවසුවේ.
5: ලංකාව රුපියල් වලින් ගත්තාම වැටුප්පල වැඩිවීමක් තියෙනවා. ඒක ඇත්ත. පෞගේ කාලේ වැටුප් වැඩි කිරීමකුත් සිද්ධ වුණා. නමුත් අපි ඒවා සංසන්දනය කරන්නේ ඩොලර් වලට පරිවර්තනය කරලා. අතර 2022-23 රුපියල් 185 186 කට විශ ඩොලර් එක අද 350කට විතර ගියපාවම අපේ වැටුප්පල මූර්ත වටිනාකම එහෙම නැත්නම් වැටුප්පල සංසන්දනාත්මක වටිනාකම 150කින් විතර බැහැලා තියෙනවා. ඒකත් එක්ක තමයි ඩොලර් වලින් සංසන්දනය කරපුවම අපි ඉතාම පල්ලෑ මට්ටම කාදයක් ලබන්නේ.
0: දුම්රිය දෙපාර්තමේන්තුව සතු පහසුකම් සීමා වීම හමුවේ ලබන 31 සඳුදා දුම්රියවල දැඩි මගී තදබදයක් හටගනු ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ඒ සභාපති සුමේද සෝමරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
6: සමාජ මාධ්‍ය ජාලා තහනමක් පනවලා තියෙනවා දුම්රිය සාමාන්‍ය අධිකාරියවරයා විදිහින් චක්‍රලේඛයක් මගින්. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද මේ හේතුව. මොකද අර පැහැදිලිව එහෙමනම් කියන්න ඉන්නේ දෙපාර්තමේන්තුවේ වැඩබැරිකම සහ හොරකම එළියට කියන්න එපා උඹලා කියන එකද මේ කියන්නේ. වැඩ කරන්න බැරි නිලධාරීන් සහ වැඩ කරන්න බැරි අමාත්‍යවරුත් එක්ක රජයට ගමනක් නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. දෙපාර්තමේන්තුව මේ මොහොතේ ඔබට අවශ්‍ය පහසුකම් සපයන මට්ටමක නැහැ. සපයන්න ඌමනාවකුත් දෙපාර්තමේන්තුවට නැහැ. කාල සටහනේ දුම්රිය ටික ධාවනය කරගන්නවත් සූදානම් නැතුව ඔබ වෙත විශේෂ දුම්රිය දෙයි කියන මතයක අපිට නැහැ. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරිදා දිනය ප්‍රවාහන පහසුකම් වලට වැඩිපුර යොදා ගන්න කියන ඉල්ලීම අපි කරමු.
0: මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ආනයනය කළ නව රේල් පිළි 10,000ක් කොළඹ වරායට ගොඩබෑම මේ වන විට ආරම්භ කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී පී රවීන්ද්‍ර සඳහන් කළේ මුහුදුබඩ මාර්ගයේ වේග සීමා පනව ඇති ස්ථානවල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව රේල් පිළි යොදා ගන්නා බවයි. මුහුදුබඩ මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදය අවම කිරීමේ අරමුණ බවද සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළා. පුත්තලම කොළඹ සහ කැලණිවැලි මාර්ගයේ ස්ථාන කිහිපයක් සඳහාද නව රේල් පිළි යොදා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර ලබන 31 වනදා පෙරවරු 8 සිට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. අවලංගු කළ අමතර සේවා දීමනා චක්‍රලේඛයේ යලිත් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පියවර ගන්නා බවයි සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කළේ.
7: මේ මාසේ 31 වෙනිදා වෙනකොට සඳුදා වෙනකොට මේ චක්‍රලේඛයේ නැවත යථාවත් නොකරොත් සඳුදා උදේ 8 සිට දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරලා තියෙනවා. අපි මේ වැඩ වර්ජන කාලය තුල සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් මේ වැඩ වර්ජනයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි දිවයිනපුරා සියලුම ප්‍රධාන රෝහල් වල ස්වේච්ඡා සේවාවන් පවත්වාගෙන යන්න කටයුතු සූදානම් කරලා තියෙනවා.
0: ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවයන් තුලින් දූෂණ නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායකරටෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරකම හමු වෙති. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. සැකකරු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නිලධාරීන් අධිකරණයේ නිල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුකරය යළි දෙසැම්බර් මාස 18 වනදා කැඳවන ලෙසයි. නුවරලිය ග්‍රෙගරි වැවේ ජල දූෂණය පාලනයට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ජල දූෂණ තත්ත්වය පිළිබඳ සුවා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබුණේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු කණ්ඩායමක් විසේ. ඊට පසු පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය, නුවරලිය මහනගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කළමනාකරණ කමිටුවක් පත්කිරීමටයි. කෙටිකාලින විසඳුමක් ඇතුළත් කඩිනම් යෝජනාවලියක් සකස් කර ක්‍රියාත්මක කිරීමටද තීරණය කළා. කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා නගරයේ අපජලය වැවට එක්වීමට පෙර ස්වභාවිකව පිරිපහදවන පොකුණු 13ක පද්ධතිය නැවත සක්‍රිය කිරීම සඳහා තීරණය කළ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. යලි සිරස්තල. නේපාලයට බලපෑ ගංවතුරෙන් මියගිය ගණන 547ක් දක්වා ඉහළට. වතුකම්කරු අයිතිවාසිකම් ගිවිසුම් ගත කිරීමට සැලසුමක්. ඖෂධ වේදී ලබන සඳුදා වර්ජනයකට සැරසෙයි. කොළඹ වරායට උසස් වීමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
8: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් විදිහවල ගොඩක් කරපු ජිප්සිස් බෑන්ඩ් එක අලුතින් සින්දුවක් රිලීස් කරලා තිබ්බා.
1: යාලයේ නෝනට චුට්ටක් බයයි නේද?
2: චුට්ටක් නෙවෙයි සමහරවල් ගොඩක් බයයි. කොහොම තමයි සත්‍යයේ අපි දන්නවා මාත් අපි මේ ලෝකේ හැරෙට තැන් වල ටල් වලට ගිහිල්ලා තියෙනවා. ගොඩක් අය චුට්ටක් බය නෝනට කැනඩාව ගෙන්දී ඉලා ඇත්තටම තමයි ඉතිහාසය කාවේ. මොකක්ද වෙනස් වීදී ජීවිතයක් කරන තමයි හැමදෙයක්ම බලන්නේ. ස්ලේටර් ලිරික්ස් වී මෙලඩි ඔක්කොම මන්ත්‍රය කරන එකේ. පසන් දින දිගේ තමයි රෙඩ් ෆොක්ස් ස්ටුඩියෝ එක තමයි ට්‍රැක් කරේ. සෙන් කරේ මාෂනාලි.
3: ඔය එකේ චුට්ටක් මං බය නැති වුණාට නෝනට චුට්ටක් බයයි.
0: ලංකාවේ ගොඩක් සිංගර්ස්ලාගේ නම් සෝන් එකේ දෙනවා. කාගෙද ඒ අයිඩියා එක?
2: ඒ අදහසක් අතර මටම තමයි ආවේ. ෆ්‍රෙෂ් ෆ්‍රෙන්ඩ් අපේ ආතිකලා කොනල නම් ටික ටික අපි දැම්මා. දැන් තමයි අපි කතා කරලා තියලා පොඩ්ඩක් බය එකට අප්සෙට් වෙයි. ගොඩක් බය කියලා දැම්ම නම් තමයි හොඳ කියලා.
1: මියුසික් වීඩියෝ එකක් එනවද? කොහොමද බෑන්ඩ් එකේ වැඩ?
2: වීඩියෝ වලයි අවුට් වෙයි තව දවස් 10ක් පස්සට තියයි මම හිතන්නේ. සීසන් එක සෙට් වෙගෙන ඉන්නේ දැන් අවගෝස්තු, ඔක්තෝබර් මාසේ, සැප්තැම්බර් මාසේ නම් ඉතින් ටිකක් දිසිපත්තකට තමයි
3: හැරෙන්නේ.
0: Talk of the town. Bollywood වල action hero Salman Khan ගේ අලුත්ම movie එක ගැන fans අතර ආයෙම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
1: ඒ තමයි The Monster. මුලින් SVC 63 කියන title එකෙන් තමයි මේ film එක තිබ්බේ. හැබැයි දැන් The Monster කියන නම එයාලා officially announce කරලා තියෙනවා.
0: Film එකේ Salman Khan එක heroin විදිහට ඉන්නේ. අපි කවුරුත් දන්නේ නයනතාරා.
1: මේ film එක ගැන අලුතින් කතාබහ වෙන්න හේතුව තමයි film එකේ music කරන්න Vishal Mishra එකතු වුණු එක.
0: ඒ වගේම Salman Khan මේ film එක වෙනුවෙන් තමන්ගේ බර කිලෝ 16ක් අඩු කරගත්ත කියලා තමයි Bollywood පැත්තෙන් අපි
3: Talk of the town.
4: Had gas matters yet.
5: දරුවන්ගේ උණවලිප්පුව ගැන ඔබ දැනගත යුතුම කරුණු මොනවද?
6: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
5: බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවට උණ හැදුනහම බය වෙන ප්‍රධානතම කාරණාවක් තමයි දරුවට උණවලිප්පුව හැදෙයිද කියලා. මුලින්ම කියන්න ඕනේ උණවලිප්පුව කියන්නේ සෑම දරුවෙකුටම හැදෙන රෝගයක් නෙමෙයි. මාස 6ත් අවුරුදු 6ත් අතර වයස් සීමාව තුළදී තමයි උණවලිප්පුව සාමාන්‍යයෙන් දරුවන්ට හැදෙන්නේ. උණ හැදිලා පළමු පය 24 ඇතුළත තමයි සාමාන්‍ය උණවලිප්පුව දරුවන්ට හැදෙන්නේ. විනාඩියත් විනාඩි 5ත් අතර කාල සීමාවකදී උණවලිප්පුව ඉවෙම ඇරිලා යනවා. මුළු ඇඟම දරදඬු වීම, මුළු ඇඟම වෙවුලා යාම, ඇස් උඩ ගිහිල්ලා කළු ඉඟිරියාව යටට ආමත් දරුවගේ මුව තුළින් කේටය ශ්‍රාවී වීමත් තමයි මේ අවස්ථාවේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ. මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයට පත් වෙන්න එපා. දරුවා වම් ඇලයට හරවා ඇල් මැරුණු ජලයෙන් හොඳින් තෙමන්න. මුව තුළට හැඳි වැනි ද්‍රව්‍යයන් උබන්න එපා. පළමුවර උණවලිප්පු හැදුණු දරුවෙකුත් ඒ වගේම විනාඩි 5ට වඩා උණවලිප්පු තත්ත්වයේ තිබෙන දරුවෙකුත් අනිවාර්යයෙන්ම රෝහල් ගත කළ යුතුයි. උණවලිප්පු ඇති වූ දරුවන්ට අනාගතයේදී මීමැස්මර රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි දරුවන්ට මොළයට හානියක් සිදු වෙන්නේත් නැහැ.
7: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
6: ඔබ නොදන්න මෙඩිසින්.
8: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: මේ කාලෙකින් ඔබට හම්බෙන rare chance එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි.
11: එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
14: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
16: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
17: ඉස්කෝලේ අටවසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: යතර පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
19: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
20: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
21: 98.2 98.4
22: පන්නේවගේ කමුකගේ
23: ඔප්‍රේක්
22: නෑවගේ
23: පතිමුරේ
24: ස්පයිඩර් මචං
22: අද විතරයි සිකුරාදා
25: සියත දෙවයින පුරා.
26: Yeah.

ඇත්තම 98.3 දැන් 98.4 සියත දිවයින පුරා

0: ඔව්ෝ එයා ඇවිත්තින්න රෑ නවේ වෙනකා ෆ්‍රයිඩ හැපනින් කරගන්න විශ්මි වහන් ඉන්න ගමන් විදහත්සේ කළහ යනුවටයි දෙක යනුවටයි හතර අපි වත්සැප් නම් එකට මැසජ් එකක් දාලා තියන්න. සමහරක් අය කීවෙනි ඩෙස්ටිනේෂන් එකේ දන්න මේ වෙලාවෙන්නේ ලෝං වීකෙන්ට එකක් කරගෙන තියෙන්නේ. කමන්න ඒ විස්තරත් අපිට කතා කරන්න තියෙනවා. නවය වෙනකන් ඉන්න ඕන ඉතින්.
1: පෙන්න පෙන්න වැඩිය ගත්ත අපේ කුලිය මකුණ කාපු ධර්ම වැඩිය ලොකුයි ලේ බැංකුව දැනුනේ නෑනේ.

0: සිය තහඟින වෙලාව රාත්‍රී 7:09.
1: හද ගැස්මට සියත. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
4: Aluminium, aluminium mane. Dansale fried rice ekai, hotel e fried rice ekai quality wenasne. Aluminium ut e wage tamai.
5: Aluminium ona taram. Alumex nam istha.
6: 2500 ka aduma masika barike ekata audio system ekak karaganna.
7: Avance ken ona deyak adage wanna ganna.
8: Avance ticket tika pay.
9: Sir ne tel bi ranna add ekek inne. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
10: ඒත් ලොකු කරලා නේද?
9: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: අයියා, මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
18: අයියා, මට මල් ගොඩක් දීලා.
19: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
18: හච් 15 පිස්සුවක්ම තමයි.
20: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
21: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.70133 1000 අංක අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
22: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. Double 2. Double delight. Double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
23: සින්දු සියත අනුග්‍රහය.
24: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
25: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
26: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතු රණ්ණාපරණ වෙළඳපළෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: Anna, da su drugom tigena e Disney.
1: Benin Anna. Sati da vas na hava sa dekata.
2: Sieta, hot and spicy with Sudhu Kochi.
1: Goda kadare.
3: Sieta, teli de pehaya. Alut e de pehaya. Alut kalavakata teli naatya pelak balanna.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී 3.
7: Sieta, divina pura.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

රාත්‍රී 7යි විනාඩි 28යි. වෝල්ටගේ මේ සොන් එකට කලින් මට තියෙනවා වැඩක්. ඒ තමයි WhatsApp එක පැත්තට ගිහින් කවුද සිතහන් ඉඳලා මැසේජස් එවුවේ කියලා බලන එක. ශානක ඉන්නා අනික වැරටියේ ඉඳන් ගර්ල්ෆ්‍රෙන්ඩ් රත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නලු. නටන සින්දුවක් දෙන්නද? මොකද හිතන්නේ කියන්න බලන්න. ඒත් එක්කම ඉන්නවා බැ. ඒ නම කියන්න එපාලු. ඒත් මට කියන්නම ඕනේ. කිව්වොත් තරහ වෙනවද? හරි දෙවෙනි නම විතරක් කියන්නංකෝ. සර්නේම් එක කියන්නංකෝ නේද? මිස්ටර් පීරිස්, thank you so much. සියතහන් ඉඳලා මැසේජ් එකක් දැම්මට. ඔයත් පරක්කු නැහැ. තව පැයකමාරක් ඉන්නවා. විශ්මි මේ විදිහට මැසේජ් එකක් දාලා තියන්න. විස්තර දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා.

0: කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තෙර නෙමේ ගෙවන්න වෙන ගාන මතක්.
1: කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
0: ඔව්.
2: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩල.
8: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01716666222. Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
14: real mapatte experience එකකට නැල්වත්ත බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
16: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 550.
18: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011 4800 800. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. වලස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
20: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
21: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
22: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
23: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
24: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
25: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
24: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
25: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
26: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
27: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
28: 2500 ka aduma masika barikeyakata audio system ekak karaganna
29: Avance second phone deyak adagewanna ganna
30: Avance ticket tika pay
31: Vishwasaya arakshawa saha ehalama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 ak ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
32: දොරකුළු වැරෙන මතක සේප්පු.
33: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
32: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
34: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
32: රැයක් පුරා විඳින පැයක්
34: රැදායයි
32: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
35: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
36: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන්

0: ගන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනී.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
1: 98.2 98.4 සියත.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

රාත්‍රි 7යි විනාඩි 49යි. මං යන්න හදන්නේ ටිකක් දුරකට. මං යනවා USA වලට. මේ දැම්වා. අපේ කේෂින්ව අපි වහගෙන එයා හැමදාම වගේ මේ වෙලාවට සියත අහනවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. Thank you so much කේෂ් ඔයාගේ මැසේජ් එකට. ඒ වගේම USA වල ඉඳන් මං ආයෙත් පොඩ ශ්‍රී ලංකාවට එනවා. යාලුව තුන්දෙනෙක් ඉන්නවා මේ වෙලාව අපි වහගෙන. රණුක Thank you so much මැසේජ් එකක් දැම්මට. ඔයාගේ යාලුවා ගීත්, ශෂික ඔය තුන්දෙනාව ගොඩක් ආදරින් මේ සින්දුවට එකතු කරගන්නවා. අලුත් පැයකදී තමයි අය හම්බ වෙන්නේ. මැසේජ් එකක් දාලා තියන්න 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට. ආමි ඔයාලා කියා මැසේජ් එක දැම්ම ගම වාගේ නම කියන්නයි යන්නේ. නිපුණිත් අපි වහගෙන ඉන්නවා මහරගම ඉඳලා.

0: දැන් වෙලාව රාත්‍රී 7:53.
1: හද ගැස්මට සියත. හයි, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
2: කසුන්, කියනවා මේ කවුද කියලා?
1: කලබල වෙන්න පාසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
2: කසුන්, එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔය අමට පොරොක් කරනවා. රැවටු මගේ ජීවිතේ විනාශ
1: කරනවා. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
3: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
4: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
5: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්නකින් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය, අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
4: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0-70-455-11.
7: සිංහකිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance, අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 01144700.
9: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0-70-133-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
10: හෙට උදේ 8ට
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0-715-55-6747 අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
13: සියත දිවයින පුරා

රාත්‍රියටයි විනාඩි 6යි දෙවැනි පැය අන්තිම පැය සිකුරාද සියත FM මහන් ඉන්නවා විශ්මිත් එක්ක හරිද? ඉතින් නිදාගන්න තව ගොඩාක් වෙලා තියෙනවා. මේ පැතුම් මැසේජ් එකක් එවන්න 0711 98 2 98 4 අපේ WhatsApp නම්බරකට.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 11යි.
1: හද ගැස්මට සියත

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: ආ ඉන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: LB රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492, 0.7111377. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
12: Theater, Tele Depeya. Aluth Kalawakata Tele Natya Pelak Balanna.
13: 4 dina gana podi kossak thiyena.
14: Man nan hitanne atha.
12: Dakina heena pinena maaneta langwada siyalla bonduwa yana nimishayak.
15: Api ona abiyogayak baara gan lasthi.
16: Mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tikak.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
18: 98.2 98.4
19: පාන්නවගේ කොමුකොකේ ප්‍රේක් නැවගේ පතිමුරේ ස්පයින මචං
18: අද විතරයි සිකුරාදා
20: සියත දෙවයින පුරා.

රාත්‍රී 8යි විනාඩි 19යි. මේ අහන්නකෝ යන් ඉක්මනට WhatsApp එක පැත්තට. ගම්පහෙන් ඉන්නවා අසිත, අපි වහගෙන. මමත් හොඳින්. ඔයාට කොහොමද අසිත පෙරේර? මාලි ඉන්නවා වෙනදා වෙලාවටම, අපිව හැමදාම අහනවා වගේම අහගෙන ඉන්නේ. මේ අහන්නකෝ තව දෙයක් කියන්න තියෙනවා. ලොง වීකෙන්ඩ් එකනේ. දේවල් වෙනස් වෙන්න පුළුවන්. හිතන් ඉන්න දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ඔයා විදිහට හිටියොත් කවුරු කොහොම මේ ලෝකෙම වෙනස් වුණත් ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න. ඔයා ඔයා විදිහටම ඉඳලා

0: සේප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයළඟට වෙන අය ලඟ වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි
3: කීදායි.

0: 78 හතර.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය.
3: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනී.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
4: සියත දිව

රාත්‍රී 8යි විනාඩි 48. යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. යන්න කලින් ඕකේ, thank you so much. මං හොඳින් ඉන්නවා. මං හිතනවා ඔයත් USA වල හොඳින් ඉන්නේ කියලා. පරිස්සමින් ඉන්න ඕනේ. ආයෙත් ඉරිදා උදේ 8 වෙද්දී ඔයා ළඟට මං එනවා. හිමින් සිරුවේ නිදහසේ කතා කරමු. වීකෙන්ඩ් එක ඔයාට ඕන විදිහට, ඔයා ආස කරන විදිහට ස්පෙන්ඩ් කරන්න. මොකද කවුරුත් දෙන්නේ නැහැ ඔයා කැමති දේවල් මෙන්න මේවා කියලා කරලා දෙන්න. ඔයා තමයි දන්නේ ඔයාගේ සතුට. එහෙනම් හැපි වීකෙන්ඩ්, ගුඩ් නයිට්. මං විශ්මී.

0: ගැස්මට සියත. සියත පත්තරේ විතසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හයි, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
2: කසුන් කියනවා මේ කවුද කියලා.
1: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
2: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැමකට මගේ ජීවිතේ වෙනස්.
1: සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔයා මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
3: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
4: සචින්ත පුලස්ති සමග මෙසෙන සුරාදා උදේ 10ට. පුලස්ති සමග මෙසෙන සුරාදා උදේ 10ට.
5: සියත 2020.
6: ඔබේම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
7: නැන්නේ වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි, වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0.1147 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම

0: සියතම
1: 98.2න් 98.4න්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

දැන් වෙලාව රැනවයයි විනාඩි 14යි. හද ගැස්මට සියත

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. ඒ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: දැනු නද සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7.2.7.27.77.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි. අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
15: රාජ්‍යරුව ගොබ්බයා.
16: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
17: නිලබල කරේති ඔලමුල පුරේ.
18: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
19: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
20: සියත
19: දිවයින පුරා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැම temperature කරගන්න තනියම බත්තවත්ත බත. real mapat experience එකකට නැල්වත්ත බත.
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
15: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pierce

0: පස්පංගුවෙන් හරි ගියා.
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක්. Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රත. දැන් Union Place GWM Experience Center වෙතින්.
3: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
4: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: Avance ticket ටික pay.
2: විශ්වාස ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial banking ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: දොරකුළු ඇරෙන මතක සේප්පු.
6: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
5: රැයක් පුරා විඳින පැයක්
8: රැදායයි
5: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
9: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
10: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි ඉමන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යාත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
12: අනුවටයි
13: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත
13: දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොක්ගේ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ප්‍රයින මචං
0: අද විතරයි සිකුරාදා සියතා දිවයින පුරා

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගණිතනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: හයි මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
3: කසුන් කියනවා මේ කවුද කියලා.
2: කලබල වෙන්න පසඳුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
3: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටුනේ මගේ ජීවිතේ
2: විනාශ කරනවා. සඳුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකොට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
4: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
1: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
5: හෙට උදේ 8ට
6: දින්දු පිටියේ මේ හොවෙන
7: ආනේ කංග්‍රැචුලේෂන් හොඳි තාත්තිකුණා නේද?
8: Thank you.
7: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
8: සනීපෙන් තමයි. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනු.
7: මොකක්?
8: හොස්පිටල් ලරන් යද්දි මෙයා බීලානේ හිටි. පොලිසියෙන් නැවතුණා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම් වෙනු.
6: දින්තු පිටියේ මොවෙනෝ දින්තු පිටියේ මොවෙනෝ
9: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
1: හතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ.
11: Assetland Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Assetland Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 0114 700
12: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවයේ අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
13: මේ වුණාට මට නම් ෂුවර් නෑ.
12: ඔව් හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉති ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
9: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
15: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
16: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න pocket money දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත pocket money.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

රාත්‍රී 10යි විනාඩි 14යි. හද ගැස්මට සියත.

0: සියතම
1: 98.2 94. සියත දිවයින පුරා

0: பலாய் வினாடிகள். அது கேஸ் மேட்டர்ஸ் තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132 77.

0: una da sudu kotigena e disney
1: danen anna sati dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: siyata teli depaya alut kalawakata teli natya pelak balanna
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්.
6: 98.2 98.4
7: පන්නේවගේ
8: කොමුකොකේ
7: ප්‍රේක් නෑවගේ
8: පතිමුරේ
7: සුන්ස් ප්‍රයිනේ මචං.

0: හෙට උදේ අටට.
1: බබයි අම්මයි දෙන්නම සනීපෙන්නේද?
2: සනීපෙන්නවා. තා පොඩ්ඩෙන් මගදීම බබා හම්බේන.
1: මොකක්
2: හොස්පිටල් ලඟ යද්දි මෙයා බීලන හිටි. පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්බේන. ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ. බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාත්තාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
6: ස්වර්ණ මහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
6: කොළිය අතවස්ත්‍රය ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට වට්ස්ඇප් කරන්න.
8: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
8: 98.4
9: පන්නේවගේ කමුකගේ
10: බ්‍රේක් නෑවගේ
11: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
12: අද විතරයි සිකුරාදා
8: සියත දෙවයින පුරා.

0: රාත්‍රී 11යි විනාඩි 54යි. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විදහස. උදේ 7:50ට. අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හයි මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
3: කසුන් කියනවා මේ කවුද කියලා.
2: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදානම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්
3: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටිලා මගේ ජීවිතේ වෙනස්
2: කරනවා. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්න හෙට සීත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
4: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
5: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට
6: සියත 2020
7: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
7: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 6047ට අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
9: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0.70455
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත pocket money.
12: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද වෙන ගන්න නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත TV තුලින්.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඒ බබා
0: මේ වට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චි ලැජ්ජ නැද්ද? ඔක්කොම බලාගෙන ඉන්නවනේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see it now.

සියතා දෙවයින පුරා Let's go.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

Sandham Theatre. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට ඒ

කුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: 나왔구나.
1: 나왔네.
0: 야, 뭐니? 비싸대.